0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි.

Ramona.

0: Good morning. දැන් වෙලාව උදේ 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මහත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලෙ ගහන්න ඕනේ හැම එකකලගේ පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
12: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා
13: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි
14: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
15: අම්මේ, මං තමයි මේ සැරේ වැඩිම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩිම ගන්නෙ.
16: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
18: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
20: සියත පොකට් මනි අනුග්‍රහය.
21: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
22: ලංකා

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වැසි සහිත කාලගුණ අඩුවීමක්. ආපදාවෙන් 28,000කට පීඩා. කළුගඟ ආශ්‍රිත සුළු ගංවතුර අවධානම තවදුරටත්. ස්වයංක්‍රීය ගිනි අවි 272ක් අත්අඩංගුවට. නිවාස කුලියට ගන්නා පාර්ශ්ව පිළිබඳ දැනුම් දෙන්නයි පොලිසියෙන් ඉල්ලීමක්. ඉරානයේ සමග සුබවාදී සාම සාකච්ඡාවකට ට්‍රම්ප් සූදානමේ.
0: දේශීය සියත. Local news on Seta.
1: දිවිනාශ්‍රිතව පැවති වැසි තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අදත් වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමු පළාත්වල සහ ගාල්හා මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 50ට වැඩි වැසිද ඇතිවිය හැකි. දිවිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතව වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කැලණි, කළුගංගා සහ අත්තනගලුවේ ජල මට්ටම මේ වන විට ක්‍රමෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කළුගඟේ ජල මට්ටම මිලකන්ද ප්‍රදේශ නිහල ගොස් ඇත්තේ සුළු ගංවතුර තත්ත්වයක් දක්වායි. වැසි සහිත කාලගුණයේ පහව යාමත් සමග ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජලය ක්‍රමෙන් වැසෙනු ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හාපදා කල්පනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ.
2: කළුගඟ ජල මට්ටම තමයි විශේෂයෙන්ම ඒලගේ තියෙන ඇතැම් ස්ථාන. විශේෂයෙන්ම කළුගඟේ කුඩා ගඟ කියන මිලකන්ද මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම සුළු ගම් වතුර මට්ටමක තවමත් පවතිනවා. කොටුපාවුල ජල මට්ටම ක්‍රමයෙන් තම සෙමෙන් වැඩි වීම පවතිනවා. අනිකුත් රත්නපුර සහ ඇල්ලගාව ජල මට්ටම් ක්‍රමයෙන් පහත බසිමින් තියෙනවා. කැලණිගඟේ ජල මට්ටම මේ වෙන විට අඩු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම හංවැල්ල සහ නාගලාව වීදියේ ජල මට්ටම් ක්‍රමයෙන් සාමාන්‍ය අතරපත් වෙමින් පවතිනවා. ඒ වගේම ඉහළ ද්‍රෝණියේ දිනේ වර්ෂාපතන නොමෙතිගමත් නිසා අහිල ද්‍රෝණිය ජල මට්ටම් ක්‍රමයෙන් පහත බසිමින් තියෙනවා. ඒ වගේම අත්තනගලුවේ දුණමරේ ජල මට්ටමත් ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින්නේ. කෙසේ නමුත් ඊටම සෙමෙන් තමයි අඩු වෙන්නේ. ඒ නිසා පහළ ගම් පහ සහ කටාන ජයාල වැනි සුරැත්තම් පහත් බිම්වල තවදුරටත් ජලය රැඳී තියෙන්න පුළුවන්. නමුත් වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ.
1: දින කිහිපයක් පැවති අයහපත් කාලගුණයේ හැමේ පුද්ගලින් 28,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එම මධ්‍යස්ථානයේ නිකුත් කළ වාර්තාවක් දැක්වෙන්නේ පවුල් 7482කට අයත් පුද්ගලයින් 28,933ක් බලපෑමට ලක්ව ඇති බවයි. නිවාස දෙකකට පූර්ණ හානි සිදු වී ඇති අතර අර්ධහානි සිදු නිවාස සංඛ්‍යාව 807ක්. මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට සහාය වීම සඳහා ඇමරිකානු FBI නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇති බවට පළවන වාර්තා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේ පරීක්ෂණ සඳහා එවැනි කණ්ඩායමක් යෙදවීමක් සිදුකර නොමැති බවයි. බොහෝ රටවල සම්මත පිළිවෙතක් ලෙස විමර්ශන සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ විට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා තානාපති කාර්යාලයේ FBI නිලධාරියෙකු සිටින බවයි එම කාර්යාලය සඳහන් කළේ. සංවේදී විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නිර්වද්‍යතාව ඉතා වැදගත් බවද ඇමරිකානු තානාපති කාර්යාලය පෙන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය මුදලක් සම්බන්ධයෙන් පසුගිය වසරේ අගභාගයේදී මෙම මුදල් අස්ථානගත වීම සිදුවී ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මූලික පරීක්ෂණවලදී අනාවරණය වූයේ හැකර්වරයෙකු මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් තැපැල් ගිණුමට ඇතුළු වීම හරහා මෙම මූල්‍ය වංචාව සිදු ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කිරීමක්ද සිදු කරනු ලැබුවා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි සම්බන්ධ විමර්ශනයට බලපෑමල නොවූ බව පොලිසිය පවසනවා. බස්නාහිර පළාත උතුරු නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි අපමත උදාහරණ ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ලැපයක් මතයි. ඇප කොන්දේසි කඩකළොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා. හේමරතන හිමියන්ට විදෙස් ගමන්ද තහනම්. බාලවයස්කර දැරියක අපයෝජනයට ලක් කළ බවට පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ල වුණා. ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් එළවෙන චෝදනා පිළිබඳ මාධ්‍යවේදීන් බස්නාහිර පළාත උතුරු නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහගෙන් විමසීමක් කළා.
3: පැහැදිලිවම මේ විමර්ශන කටයුතු කරපු විමර්ශන නිලධාරීන්ට කිසිම ආකාරයකින් ඔය කියන විදිහේ බලපෑමක් හෝ කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඒක නීතිපති තුමා විසින් නීතිපති නියෝජනයක් දෙනවද නැද්ද තීරණය කරන්න එතුමා. එහෙනම් ඒ ගැන මට ප්‍රකාශ කිරීමේ හැකියාවක්. චෝදනාව පැහැදිලි. චෝදනාව තමයි වයස අවුරුදු 16ට අඩු දැරියක් දූෂණය කිරීම කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඒක ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණයක්. ඒක තමයි චෝදනාව.
4: එතකොට මුදලට විකිණීම වගේව
3: නැහැ. නෑ මුදලට විකිණීමක් ගැන කතාවක් නෙවෙයි තියෙන්නේ. ප්‍රධාන චෝදනාව ඒක ඉතිරි ඒවා විමර්ශනය කරමින් යනවා. නෑ විමර්ශන අවසන් කියන්නේ විමර්ශනවල අපි ගත යුතු ප්‍රකාශ, අපි ගත යුතු සාක්ෂි, ඒ දේවල් වල යම් ප්‍රමාණයක් අවසන් වෙලා තියෙනවා. එතකොට නමුත් දැන් මේකේ රස පරීක්ෂක වාර්තා නැවත එන්න ඕනේ.
1: පසුගිය වසරේදී සහ මෙම වසරේ ගත වූ කාලය තුළ ස්වයංක්‍රීය ගිනියාවේ 272ක් අත්අඩංගුවටගෙන ඇති බවයි කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා සඳහන් කළේ.
5: ඒ කියන්නේ 2025-26 වර්ෂවලදී මේ සංවිධානාත්මක අපරාධකරුවන් දිවයිනට රැගෙන ඒමත් ඔවුන්ගේ ප්‍රශ්න කරලා ඒ වගේම දිවයින තුලදී අත්අඩංගුවට ගැනීම සාර්ථකව සිදු කරලා T56 අවි අපි 83ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම M16 වර්ගයේ අවියක්, ඒ වගේම පිස්තෝල 113ක්, ඒ වගේම රිවෝල්වර් 75ක් මේ ආකාරයෙන් මේ ස්වයංක්‍රීය ගිනි අවි පමණක් 272ක්. මීට වැඩිය විශාල ප්‍රමාණයක් පතුරම්තුවක් ආදිය තියෙනවා සහ මෙරට නිෂ්පාදිත අවි. නමුත් මේ ස්වයංක්‍රීය අවි 272ක් මේ සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙලා තියෙනවා.
1: දරුවන්ට ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක් වෙමින්.
6: දැයි දේශයේ වගකීම බාර ගන්න සිටින මේ අහිංසක මල් කැකුළු වලට ඒ නිසි ආදරය, රැකවරණය, ආරක්ෂාව, පෝෂණය, අධ්‍යාපනය, නිරෝගී ජන ජීවිතය ලබා දෙන්නට ආදරණීය දෙමව්පියන්ට ධෛර්යය, ශක්තිය, හැකියාව, වාසනාව ලැබේවා. ඒ වගේම සමාජයේ යුතුකමක් තිබෙනවා, අපෙත් වගකීමක් තිබෙනවා හැකි සෑම අවස්ථාවකදීම දරුවන්ට ඉහළම ප්‍රමුඛස්ථානය ලබා ඒ යුතුකමක් අපි ඉටු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින්
1: ජනතාවට සහනයක් ලබා දිය යුතු බවයි සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක කියා සිටියේ.
7: සහනයක් දිය යුතුයි දැන් ජනතාවට. මේ ආර්ථික ක්‍රමයෙන් බිඳ වැටෙමින් යන බවට පේන්න තියෙනවා. මේ රටේ ව්‍යාපාරිකයෝ ක්‍රමක්‍රමයෙන් ව්‍යාපාර අත්තරමින් සිටිනවා. ව්‍යාපාර කරගන්නට බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. මේ අනුරු කුමාර ජනාධිපතිවරයා මේ රටේ කහට කෝප්පේ ඉඳන් අසීමිත බදු ගහලා මහා භාණ්ඩාගාරේ පුරෝලා තියෙනවා කියලා තමයි පිරිලා යනවා කියලා තමයි මහ ජනතාවට ප්‍රකාශ කරගෙන. නිසා පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙන මහා භාණ්ඩාගාරේ මුදල් වලින් මේ ජනතාවට දැන් සහනයක් දෙන්න කියලා තමයි ජනාධිපතිවරයාට කියන්නේ
1: දෙන්නේ. ආර්ථික අර්බුදෙන් මිදීමට රජයට සහාය වීමට සූදානම් බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
8: ඒ අර්බුදයේ තියනද නැද කියන එක සැකයක් නැහැ. මේ වෙලාවේ රජයට සහයෝගය ලබා දෙමින් උපකාර කරන එක අපේ යුතුකම කියලා අපි එකඟතාවයකට ආවා. ඒ පිළිබඳව ගරු විපක්ෂ නායකතුමා, ගරු ජනාධිපතිතුමත් එක්ක ඒ සුදුසු අනෙක් ආණ්ඩුවේ නායකයන් එක්කත් සාකච්ඡා කරලා යම් ක්‍රියාමාර්ගයක් ගනි. අපේ සහය ගන්නවද නැද්ද කියන එක ආණ්ඩුවේට. හැබැයි ඉතින් මෙච්චර ගැඹුරු අර්බුදයක් තියෙන වෙලාවෙත් ඉතින් එහෙම උද්දච්චකමට ඉඳී කියලා මම හිතන්නේ නැහැ.
1: ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව කිවිසුමක් ඇතිකර ගැනීමේ අවධානමක් පවතින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශය සඳහන් කළේ.
9: මූල්‍ය අරමුදලේ නව කිවිසුමකට යටත් වෙන පාරේ තමයි මාවතේ තමයි මේ රට මේ අදගෙන යන්නේ. ඒ නිසා අපි ඉතා බලවත් ලෙස අනතුරු අඟවනවා. වැටිලා තියෙන රට ගොඩ ගන්නම් කියන බලාපොරොත්තුව මහජනතාව තුළ දීලා එක පැත්තකින් නීල කාස බොරු කියලා දැන් නීල කාස හොරු රැලක් තමන්ගේ ගජමිතුරු චෞර වලල්ලත් එක්ක හොරු රැලක් බවට පරිවර්තනය වෙයි. මේ නීලකාස බොරු කියපු නීලකාස හොර රැලට ඒ චෞර වලල්ලත් එක්ක මේ රටේ ධනය මංකොල්ල කරන මේ හොර රැලට කිසි ලෙසකින්වත් උපාය මාර්ගික දැක්මක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ.
1: ඩොලරේ වටිනාකම ඉහළ යාම පාලනයට ආණ්ඩුව මැදිහත්වෙමින් සිටින බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර කියා සිටියේ.
10: සීලගේ කාලයේ උනෙත් ඒක තමයි නේ. ආනයන සීමා කළා, අපනයන සීමා කළා. ඒ ඔක්කොම සියල්ලම රුපියල් තිබුණෙත් නෑ, ඩොලර් තිබුණෙත්. රටම වැටිලා බංකොලොත් වෙලා තිබුණේ. එහෙම වටපිටාවක් එක නෙවෙයි. දැන් මේ කලමනාකරණයේ සිදුවීම් පදින් ඕන දෙයක් ආනයනය කරන්න පුළුවන්, අපනයනය කරන්න පුළුවන්. ඩොලර් එනවා යනවා මේ ඉල්ලුම මත සිදුවෙච්ච ක්‍රියාවලිය. ඒකට ආණ්ඩුව බොහොම වේගයෙන් මැදිහත් වෙමින් ඉන්නවා. ඒ නිසා අපිට විශ්වාසනීය ගමනක් අපි ජනතාව සමග ඉස්සරහට යනවා.
1: ඉන්ධන මිල සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව බහලුම් රට ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති සනත් මංජුල පැවසුවේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ ගියහොත් ඉන්ධන අපනයන හා අපනයන ශේෂ්ත්‍රයට බලපෑම එල්ල විය හැකි බවයි.
11: ඉන්ධන වලටත් මොන හරි ක්‍රමවේදයක් ලබා දෙන්න අවශ්‍ය වෙයි මේ යන තත්ත්වෙත් එක්ක. මොකද ඉදිරියේදී මේ දැඩිව බලපාන මේ වෙනකොට විශේෂයෙන්ම මේ අපනයන ශ්‍රේෂ්ඨයට ඉතාලා බලපෑමක් එල්ල කරනවා. මොකද අපේ ප්‍රවාහන ශ්‍රේෂ්ඨය කඩා වැටුණොත් විශේෂයෙන්ම රට තුළට පැමිණෙන නැව්ගත කිරීම වලට සහ ආනයනික බහලුම් සහ අපනයන බහලුම් දෙකම ඒ කාල රාමුවක් තුළ මේ ප්‍රවාහන කටයුතු සිද්ධ කළ යුතුයි. ඒට අවශ්‍ය කඩිනම් විසඳුම් ඉදිරියේදී ගත යුතුව තිබෙනවා.
1: අමරිකානු ඩොලරයක විකුණු වටිනාකම රුපියල් 353.17% බවට පත්ව තිබෙනවා. ඒ ගැනුම අනුපාතය රුපියල් 342.67%. මේ අතර මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිත ආයෝජන අවස්ථා සඳහා කැඳව ඇති වැඩසටහනට අදාළ පූර්ව යෝජනා හමුව පවත්වා තිබෙනවා. ඒ ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූලාර මුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතයි. සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් සිදුකරන මූල වංචා පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසිය විසින් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. 071-8592918, 071-8591765 සහ 011-2-300-756 දුරකථන අංක ඔස්සේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. WhatsApp, Telegram, Facebook වැනි සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මූල්‍ය වංචාවන් මේ වන විට වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ අතර නිවසක් හෝ ගොඩනැගිල්ලක් කුලී පදනම් මත ලබා දීමේදී ඒ ලබා ගන්නා පාර්ශ්වවල අනන්‍යතාවය පිළිබඳ ළඟම පිහිටි පොලිස් ස්ථානයේ දැනුවත් කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.E. වුඩ්ලන් සඳහන් කළේ.
12: ඔබගේ නිවසක්, ඔබගේ කොමර්ෂල් බිල්ඩින් එකක්, එහෙම නැත්නම් හොටෙල් එකක්, ඕනෑම ස්ථානයක් යම්කිසි පාර්ශ්වයකට කුලියට දෙන්නේ නම් ඒ කුලියට දීම පිළිබඳ එහි සියලුම කටයුතු අනන්‍යතාවය පිළිබඳව ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුවත් කිරීමේ හැකියාවක් පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදනවල තියෙනවා. ඒ නිසා අපි තාමත්ම ගෞරවයෙන් නැවතත් මේ අවස්ථාවක් කරගන්නවා. ඔබගේ නිවස, කොමර්ෂල් බිල්ඩින් එකක්, හෝටලයක්, ඕනෑම ස්ථානයක් කුලියට දීමට උත්සාහ කරන්නේ නම් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දෙන්න. මොකද පොලිසිය විසින් මේ වන විට ඒ සෑම පණිවිඩයක් සම්බන්ධයෙන්ම රහසිගතව විමර්ශන ආරම්භ කළා තියෙනවා.
0: විදේශීයත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: ඉරානය සමග සුබවාදී සාම සාකච්ඡාවක් ඇති කර ගැනීමට හැකි බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සියටු සමාජ මාධ්‍ය සටහනක් තබමින් අමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ දින කිහිපයක් තුළ සාම සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි. සාම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස හෝමු සමුද්‍ර සන්ධියද කඩිනමින් විවෘත වනු ඇති බවයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. අමරිකානු ඉරාන ගැටුම ආරම්භයේ සිටම සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙක් ලෙස කටයුතු කළේ පාකිස්තානයයි. පාකිස්තානයේ හමුදා ප්‍රධානි සයිඩ් ආසේ මිය ඉරානයේ සංචාරයකද නිරත වුණා. ඒ සාම සාකච්ඡාවේ එක් අදිහරක් ලෙසයි. පාකිස්තාන් හමුදා ප්‍රධානියා සහ ඉරාන ජනාධිපති මසූද් පෙෂස්ගේ අතර විශේෂ සාකච්ඡාවක්ද හිදී සිදුව තිබෙනවා. පාකිස්තානයේ නිවේදනය කළේ හමුදා ප්‍රධානි සයිඩ් ආසීම් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි සමගද සාකච්ඡාවක් පැවැත්වූ බවයි. ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගයි පැවසුවේ අමරිකාව සමග සුබවාදී සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි. සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් අමරිකානු ජනාධිපතිවරයා සමග සාම සාකච්ඡාවක් පැවැත්වීම පිළිබඳව දුරකථන සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ අතර ලෝක බොරතෙල් මිල දර්ශකයට අනුව WTI බොරතෙල් බැරලේක මිල සටහන් වූයේ 96.6 ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලේක මිල සටහන් වූයේ 103.5 වශයෙන්. යලි සිරස්තල. වැසි සහිත කාලගුණය අඩුවීමක්. ආපදාවෙන් 28,000කට පීඩා. කළුකං ආශ්‍රිත සුළු ගංවතුර අවදානම තවදුරටත්. ස්වයංක්‍රීය ගිනි අවි 272ක් අත්අඩංගුවට. නිවාස කුලියට ගන්නා පාර්ශ්ව පිළිබඳ දැනුම් දෙන්නේ පොලිසිය නිල්ලීමක්. ඉරානයේ සමග සුබවාදී සාම සාකච්ඡාවකට ට්‍රම්ප් සූදානම්. සේතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සිට බිලග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑ පුවත් සමගින්.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: තමන්ගේ පවුල බිස්නස් හැමදේම ලස්සනට බැලන්ස් කරගෙන ඉන්න රට් කියන බිස්නස්මන්ගේ ලයිෆ් එක තමන් ඉස්කෝලේ කාලේ හොස්ටල් එකේ හිටපු යාළුවෙක්ින්ද සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා.
2: එතනින් එහාට මොනවද වෙන්නේ කියලා අපිට බලන්න පුළුවන් වෙන්නේ ජෝන් සීනා මේන් කැරක්ටර් එක කරන ලිටල් බ්‍රදර් මූවි එකෙන්.
3: Oh my gosh. Our brother was in a car accident.
1: Netflix කියන්නේ මේ මාසේ ෆිල්ම් එක රිලීස් කරනවා කියලා. ජෝන් සීනා එක්ක කොමඩි කින් කෙනෙක් උණු එරික් ඇන්ඩ්‍රේ ෆිල්ම් එකේ සබ් මේන් කැරක්ටර් එකක් කරනවා.
3: I barely remember. Brother? Is that you?
2: ට්‍රේලර් එක බලපු ගොඩක් ෆෑන්ස්ලා කියලා තිබ්බේ ජෝන් සීනා මේ වගේ කොමඩි මූවිස් වලට හරියටම මැච් වෙනවා කියලා.
1: එහෙනම් ලෑස්ති වෙන්න. ජෝන් සීනාගේ අපි හිතන්නේවත් නැති වයිබ් එකක ලිටල් බ්‍රදර් මූවි එක බලන්න.
3: It's not on any
0: Talk of the Town.
2: දැන් වෙලා උදේ 6:49යි.

0: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මගහැරෙන්න පුළුවන්.
1: අනිත්ගේ වැරදි පාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පින්වතුනි ඒකෙනා තමයි කවදාහරි සංසාර දුකින් මිදහස් වෙන්නේ.
0: ලංකර ගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිතුරි දෙන එක අවසන් වෙනවා.
1: අනාගතේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පින්වතුනි අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැම දෙයක්ම පින්වතුනි කවදාහරි අනිත්‍ය වෙලා යනවා.
0: සසර ගමනක අවසන නිවන හොයා ගන්න අද උදැසන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්ච වංශ ස්වාමින් වහන්සේ.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732 NIPM, The City University, The Place to Be.
4: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
5: ඕ මං බයයි මං කළා.
4: බයයි මේක තමයි මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
5: ඇයි මොනවද කිව්වේ?
4: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දට ඔයා බය වුණා.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
7: අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
8: තාත්තේ මෙන්න ඔයයි අයියයි කියන සින්දුව වෛරල් වෙලා.
9: දුවේක Facebook එකට දැම්මද?
8: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
10: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
9: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
10: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712-800-800ට WhatsApp කරන්න.
9: සියත සතියන්තයා.

සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස

සකිච්චේ සමුප්පන්නේ අත්ථායමේ භවිස්සති ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සියතේෆ්එම් බණමඩුව ඉරිදා උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. මේ උතුම් ධර්ම දේශනාව ඔබ හැම දිනාටම ඒ උතුම් ධර්මාබෝධය පිණිසම උපකාර වේවා කියන ප්‍රාර්ථනාවද ඇති කරගෙනයි. පින්වතුනි, අපි හැම දිනාටම සුවිශේෂී ඉතාම දුර්ලභ අවස්ථාවක් ලැබිලා මුණගැහිලා

තියෙනවා. පින්වතුන මොකක්ද මේ දුර්ලභ සුවිශේෂ අවස්ථාව අපට මුණගැහිලා තියෙන? පින්වතුන අපි හැම දිනාටම මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ මනුෂ්‍ය ආත්ම භාවය කියන්නේ ඉතාම අතිශයින්ම දුර්ලභයි කියනවා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරන උදවිය විදිහට අපි දන්නවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ සංසාරගත ලෝක සත්වයාගේ සතර අපාය කියන්නේ හරියට මහ ගෙදර වගේ කියනවා. ඒ මොකද මේ ලෝක සත්වය පින්වතුනි මොන මොන උපතක ගිහිල්ලා ඉපදුනත් නැවත නැවත අර යම්කිසි පුද්ගලෙක් තමන්ගේ මහ ගෙදරට යනවා වගේ නැවත නැවත සතර අපාය කරාම ගමන් කරනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝක සත්වය මේ සංසාර ගමනේ වැඩිම කාලයක් ගත කරන්නේ මේ සතර අපාය කියලා පෙන්වලා දෙනවා. එතකොට පින්වතුනි මේ සතර අපාය උපදින මේ සත්වයේ මේ සතර අපාය මහ ගෙදර කරගෙන වාසය කරන සත්වයේ පින්වතුනි මනුෂ්‍ය ලෝකයක උපදිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ පින්වතුන් අහලා ඇති භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා අර කණ කැස් බෑව වියසිදුරෙන් අහස බලන උපමාව. එතකොට පින්වතුනි ඒ වගේ සිද්ධියක් වෙන්නට තියෙන සම්භාවිතාව, ඒ වගේ සිදුවීමක් සිද්ධ වෙන්නට තියෙන සම්භාවිතාව ඉතාම අඩුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අර කණ කැස් බෑව වියසිදුරකින් අහස බලනවා වගේ දෙයක් පින්වතුනි ඒක ඉතාම දුර්ලභ දෙයක්. හැබැයි පින්වතුනි ඒක නිතර නිතර වෙන්නට පුළුවන් කියනවා. හැබැයි පින්වතුනි මේ සතර අපාය ඉපදිච්ච සත්වයේ ඒ සතර අපායෙන් මිදිලා නැවත මනුස්ස ලෝකයක ඉපදෙනවා කියන එක පින්වතුනි ඒක අර විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒක අර දේ එච්චර දුර්ලභ වුණත් පින්වතුනි ඒ දේ වෙන්න පුළුවන් කියනවා. නමුත් මේ සතර අපාය ඉපදිච්ච මේ සත්වයේ මේ මනුස්ස ලෝකයක උපදිනවා කියන එක පින්වතුනි ඒ වගේවත් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒ තරම් පින්වතුනි මේ මනුස්ස ආත්ම භාවයක් ලබනවා කියන කාරණාව ඉතාම දුර්ලභ වූ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි. ඊටත් වඩා දුර්ලභ දෙය තමයි පින්වතුනි මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු කාලයක ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටපු රටක ඒ ප්‍රඥාවත් එක්ක ඒ වගේ දේශයක උපදිනවා කියන දේ පින්වතුනි ඊටත් වඩා දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තුල පින්වතුනි එකම එක අවස්ථාවක් තියෙන්නේ කියනවා. හැබැයි වැඩිපුරම අවස්ථා තියෙනවා කියනවා. ඒ අවස්ථා එකකදීවත් මේ ධර්මයේ හැසිරෙන්න බෑ කියනවා. ඒ දෙයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පෙන්නලා දෙන අක්කන කියලා. මොකක්ද මේ අක්කන කියලා කියන්නේ පින්වතුනි? අක්කන කියන්නේ අවස්ථාව නැති බව. මේ ලෝකයේ වැඩිපුරම තියෙන්නේ අවස්ථාව නැති බවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. මොකක්ද පින්වතුනි මේ අවස්ථාව නැති බව කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේට මේ බුදුරු පින්වතුනි කලාතුරකින් පහළ වෙන්නේ. දුර්ලභමයි මේ ලෝකේට බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. පින්වතුනි මේ ලෝකේට මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ දුර්ලභ වූ ඒ නිවන පිණිස උපකාරී වන කෙලෙස් සංසිඳවන්ට උපකාර වන ධර්මයක් දේශනා කරපු කාලයක. ඒ කියන්නේ පින්වතුනි මේ කාලේ මේ බුදු කෙනෙක් නැති වුණත් ඒ බුදු කෙනෙක් බීට අවුරුදු 2500කට කලින් පහළ වෙලා දේශනා කරපු ධර්මයේ පින්වතුනි අදටත් මේ ලෝකයේ තුල මේ රටවල් තුල පින්වතුනි පවතිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙලා ඒ දේශනා කරපු ධර්මයක් තියෙන කාලයක පින්වතුනි පුද්ගලයෙක් ගිහිලා උපදිනවා කියනවා. මේ නිරේ පින්වතුනි අවස්ථාවක් නැහැ කියනවා. ඒ කියනට අවස්ථාවක් නැහැ කියනවා. ඒ මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඒක අවස්ථාව නෙමෙයි කියන බුදුරජාණන් ඒක පෙන්වන අක්කණයක් කියලා. ඒ මොකද දැන් බලන්න පින්වතුනි මේ බුදු කෙනෙක් පහළ වුණත් ඒ බුදුරජාණන් ධර්මයේ දේශනා කරත් පින්වතුනි යම්කිසි පුද්ගලයෙක් ගිර සතර අපාය නම් එහෙම නැත්නම් නිරේ නම් ඉපදලා තියෙන පින්වතුනි ඒ කෙනාට මේ බුද්ධ ශාසනේ පිළිසන්න ලබා ගන්නට බැහැ පින්වතුනි. පිළිසන්න ලබා ගන්නට බැහැ කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඒක එම් බඹසර වාසය කරන්නට නොකාලයක් කියනවා. ඒක අවස්ථාව නෙමෙයි කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙනවා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ අර විදිහට පිරිනිවීම පිණිස උපකාරී වන ධර්මයක් දේශනා කරනවා කියනවා. ඒ වගේ කාලයක පින්වතුනි යමෙක් ගිහිල්ලා උපදිනවා තිරිසන් යෝනියේ තිරිසන් සතෙක් වෙලා. පින්වතුනි ඒක අවස්ථාව නෙමෙයි කියනවා. ඒක මේ නොකාලයයි කියනවා. ඒක අක්කණේ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරලා තියෙනකොට යම්කිසි පුද්ගලයෙක් ගිහිල්ලා මේ බුදුරජාණන් මේ කාරණා විස්තර කරලා පෙන්වන්නේ පින්වතුනි මේ මනුස්ස ආත්ම භාවය එහෙම නැත්තම් මේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඉන්නකොට ඒ බුදුරජාණන් ධර්මයේ දේශනා කරලා තියෙනකොට මිනිස්සේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි සත්වයෙක් මේ මනුස්ස ලෝකයට පැමිණීමේ මේ දුර්ලභ භාවය ගැනයි පින්වතුනි බුදුරජාණන් පෙන්වලා දෙන්නේ. බුදුරජාණන් දේශනා කරනවා මේ සත්වයෙක් ගිහිල්ලා පින්වතුනි ප්‍රේත විශේෂ උපදිනවා කියනවා. මේ බුදු කෙනෙක් මේ ලෝකයේ තුල පහළ වෙලා ධර්මයක් දේශනා කරලා තියෙන කාලයක ඒ කෙනාටත් අවස්ථාවක් නැහැ කියනවා පින්වතුනි. ඒ වගේම බුදුරජාණන් පෙන්නනවා මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙනකොට මේ යම්කිසි පුද්ගලයෙක් ගිහිල්ලා උපදිනවා කියනවා. මේ සත්වයෙක් ගිහිල්ලා උපදිනවා කියනවා පින්වතුනි අතිශයින් මිලේච්ඡ වූ අඥාන ප්‍රත්‍යන්ත දේශයක.
ඒ කියන්නේ පිංගතුනි මේ ලෝකේ හැම රටක්ම මේ වගේ රටවල් නෙමෙයි. දැන් මේ ශ්‍රී ලංකාව කියන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිහිටපු ධර්මද්වීපයක්. එතකොට පිංගතුනි මේ ආසියාව තුල පවා මේ යම්කිසි සීමිත රටවල් කීපයක් තියෙනවා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිහිටපු. හැබැයි පිංගතුනි මේ රට එහෙම වුණා කියලා මේ ලෝකේ තියෙන හැම රටක්ම මෙහෙම නැහැ. මේ පිංගතුන් දකින්නවා ඇති මේ යුගයේ පවා පිංගතුනි මේ අතිශයින් මේ මිලෙච්ච රටවල් කොච්චර මේ ලෝකේ තියෙනවද කියලා. එතකොට මිලෙච්ච රටක ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා යම් කිසි කෙනෙක් මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කළ තියෙන කාලයකත් පිංගතුනි යමෙක් ගිහිල්ලා අර අතිශයින් මිලෙච්ච වූ ප්‍රත්‍යන්ත දේශයක. දැන් ඔබ කල්පනා කරලා බලන්න පිංගතුනි මේ ලෝකේ රටවල් තියෙනවනේ මේ වර්තමානයේ පවා විවිධාකාර යුද්ධ තියෙන නේ මැද පෙරදිග රටවල් තියෙනවා අරාබි රටවල් තියෙනවා පිංගතුනි අතිශයින් මිලෙච්චව මිනිසුන් ඉන්න අතිශයින් මිලෙච්ච විදිහට යුද වදින රටවල් මේ ලෝකේ තියෙනවා නේ. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබ මේ වගේ රටක ඉපදෙන්නේ නැතුව පිංගතුනි ඒ වගේ රටක ඉපදුනොත් ඔබට මේ ධර්මයේ පහස ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අවස්ථාව නෙමෙයි කියනවා. ඒක අවස්ථාව අහිමි වීමක් කියනවා. ඒක අක්කනේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක පිංගතුනි යම්කිසි පුද්ගලෙ උපදිනවා කියන මධ්‍ය මණ්ඩලී. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පිහිටව රටක උපදිනවා කියනවා පිංගතුනි මිත්‍යා දෘෂ්ටික පවුලක. ඒ කියන්නේ ධර්මයක් විශ්වාස කරන්නේ නැහැ. දුන් දේ විපාක ඇත. ඒ කියන දේවල් පිංගතුනි දසවස්තුක සම්මාදිට්ඨියවත් නැතුව මිත්‍යා දෘෂ්ටික වෙලා උපදිනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ ලෝකේ බුදුරජාන් වහන්සේ පහළ වෙනකොට පවා පිංගතුනි මේ ලෝකේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියලා සඳහන් වෙනවා. එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ ලෝකේ තුල පහළ වෙනකොට පිංගතුනි මේ බෞද්ධයෝ කියලා පිරිසක් මේ ලෝකේ හිටියේ නැහැ. එතකොට පිංගතුනි බුදුරජාන් වහන්සේ පෙන්නවා ඒ ධර්මයේ දේශනා කරලා තියෙනකොටත් යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටික පවුලක නම් ඉපදෙලා තියෙන්නේ. දැන් ඔබ මේ බෞද්ධයෙක් නිසා වේවා ඔබ මේ බණපදේ හරි පිංගතුනි ශ්‍රවණය කරනවා වෙන්නට පුළුවන්. එතකොට මේ ධර්මයේ අපි දන්නවා පිංගතුනි මේ ජීවිතයක් නිවෙන්නට මේ ධර්මයේ කොච්චර උපකාර වෙනවද කියලා. හැබැයි පිංගතුනි ඔබ මේ රටේම වෙනත් ලබ්ධිකයෙක් වෙලා ඉපදුනොත් පිංගතුනි ඔබට මේ ධර්මයේ පහස ලැබෙන්නේ නැහැ. ඔබට මේ ධර්මයේ වටිනාකම ලැබෙන්නේ නැහැ. ඒ මොකද ඔබ පිළිපදින්නේ වෙන ආගමක් නිසා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේට පිංගතුනි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් ඒ ධර්මයේ දේශනා කළ තිබ්බත් ඒ පුද්ගලයා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ අවබෝධ කරන්ට පුළුවන් ඒ ධර්මයේ පිහිටපු රටක වුණත් පිංගතුනි ඉපදිලා ඒ මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනොත් පිංගතුනි ඒ කෙනාට අවස්ථාව නැහැ කියලා නිවන් මාගේ හැසිරෙන්නට නොකාලයයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවත් පෙන්නනවා පිංගතුනි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ වගේම මේ බුදු කෙනෙක් පහළ වෙනවා කියනවා. ඒ ධර්මයක් දේශනා කළා තියනවා කියනවා. එතකොට මේ පුද්ගලයා ගිහිල්ලා පිංගතුනි උපදිනවා කියනවා ප්‍රඥාව නැතුව. දැන් ඔබ කල්පනා කරලා මේ ප්‍රඥාව පිංගතුනි අපිට ධර්මාබෝධයේ පිණිස බොහෝ සෙයින් උපකාර වෙන විශේෂ දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ධර්මයේ කාටද පිංගතුනි පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤන්තස්ස. මේ ධර්මයේ ප්‍රඥාවන්තයටයි කියනවා ප්‍රඥාව නැති කෙනාට නොවේ කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ඒ බුදු කෙනෙක් පහළ වෙච්ච රටක ඒ ධර්මයේ දේශනා කළ ඒ ධර්මයේ පිහිටපු රටක වුණත් පිංගතුනි යමෙක් ගිහිලා ප්‍රඥාව නැතුව ඉපදුනොත් ඒ කෙනාට ඒත් අවස්ථාව මග අරුණා වෙනවා කියනවා පිංගතුනි. දැන් බලන්න මේ ඔබ මෙතන මේ බුදුරජාණන් මේ කාරණාවෙන් කාරණාව පිංගතුනි පෙන්නලා දෙන්නේ මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ මිනිස් ලෝකයට පැමිණීමේ පිංගතුනි තියෙන වටිනාකම එහි තියෙන දුර්ලභ බව බුදුරජාණන් දේශනා කරනවා. මේ ලෝකයට තව කාරණාවක් පෙන්නලා දෙනවා මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියනවා. මේ පුද්ගලයා ගිහිලා උපදිනවා කියනවා ඒ බුදුරජාණන්සේගේ ධර්මයේ පිහිටපු රටක ප්‍රඥාවන්තයෙක් වෙලා ඉපදෙනවා. හැබැයි පිංගතුනි බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. ඒකත් අවස්ථාව නෙමෙයි කියනවා. නිවන් මඟ හැසිරෙන්න නොකාලයයි කියලා බුදුරජාණන්සේ පෙන්නනවා පිංගතුනි ඒ කාරණාව. දැන් බලන්න මෙතන බුදුරජාණන්සේ පෙන්නන කාරණා කිහිපයක්ම පිංගතුනි ඒ නොකාලය කියලා. ඒ කියන්නේ අක්කණය කියලා. ඒ කියන්නේ අවස්ථාව නැති බව කියනවා. එතකොට බුදුරජාණන්සේ දේශනා කරනවා පිංගතුනි මේ ලෝකයේ තුල වැඩි පුරවම තියෙන්නේ අවස්ථාව නැති බව. ඇයි මේ කාරණා එකින් එක බුදුරජාණන්සේ පෙන්නලා දෙන්නේ? අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පිංගතුනි මේ ලෝකයේ තුල නිවන් මඟ හැසිරෙන්නට බඹසර වාසය කරන්නට තියෙන්නේ එකම එක අවස්ථාවයි කියනවා. ඒ මොකක්ද ඒ අවස්ථාව? පිංගතුනි ඔබත් මමත් ඒ අවස්ථාව දැනටමත් ලැබපු මහා පිංවත් උදවිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ පිරිනිවීම පිණිස උපකාරී වන ධර්මයට දෙසනු ලබයි කියනවා. ඒ වගේ කාලයක යම් කිසි පුද්ගලයෙක් ඒ ප්‍රඥාවත් එක්ක ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටපු රටක
අවබෝධ කරන්ට පරිසරය හැදිච්ච රටක පින්වතුනි උපදිනවා කියනවා. මෙන්න මේක තමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි. මේ ලෝකයේ තුර තියෙන එකම එක අවස්ථාව මෙන්න මේ නිවන් මඟ හැසිරෙන්නට, නිවන් මඟ වාසය කරන්නට. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි, තමන්ගේ ජීවිතය තුළින්ම අපිට මේ කොච්චර දුර්ලභ අවස්ථාවද පින්වතුනි ලැබිලා තියෙන්නේ. දැන් මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක පින්වතුනි අදට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල නැතත් ඒ බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කරපු පිවිතුරු ශ්‍රී සද්ධර්මයේ අදටත් පින්වතුනි මේ ලෝකයේ තුල පවතින කාලයක්. එතකොට මේ රට කියන්නේ පින්වතුනි, මේ ශ්‍රී ලංකාව කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මැනවින් පිහිටපු ඒ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනයේ ධර්මද්වීපය පින්වතුනි. එතකොට ඒ ධර්මයේ තියෙනකොට ඒ ධර්මද්වීපය තුල පින්වතුනි ඔබත් මමත් අපි හැමදෙනාම ඒ රට තුල ඉපදුනා. එතකොට ඔබ මේ ධර්මයේ මේ මොහොතේ ශ්‍රවණය කරනවා නම් ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න යම්කිසි ප්‍රඥාවක් තියෙන කෙනෙක්. ඒ මොකද ප්‍රඥාව නැති කෙනෙක් පින්වතුනි මේ බුදු කෙනෙක්ගේ ධර්මයක් ශ්‍රවණය කරන්න ඕනේ කියලා ඒ කෙනාගේ මනසට එන්නේ නැහැ නේ. එතකොට ඔබ බෞද්ධයෙක් වේවා බෞද්ධයෙක් නොවේවා පින්වතුනි, එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න යම්කිසි ප්‍රඥාවක් එක්ක තමයි ඔබ මේ ධර්ම ශ්‍රවණයට පැමිණිලා තියෙන්නේ. එතකොට ඔබ පින්වතුනි මේ බණපදේ හරි ශ්‍රවණය කරනවා නම් ඔබට යම්තාක් හෝ වේවා ප්‍රඥාවක් තියෙන අපි මේ කතා කරන ෂණය ලැබපු කෙනෙක් පින්වතුනි. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබ ඔබගේ ජීවිතය තුළින්ම පින්වතුනි ඔබත් මමත් අපි හැමදෙනාම මේ ලබලා තියෙන මේ දුර්ලභ අවස්ථාවේ වටිනාකම දැන් බලන්න පින්වතුනි. අර හැම උපතක්ම පහු කරගෙන පින්වතුනි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අපි පින්වතුනි මේ ජීවිතේදී මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නට මහන්සි ගත්තේ නැත්නම් පින්වතුනි ඒ වගේ උපත්වල තමයි පින්වතුනි අපිට මේ සංසාර ගමනම ගත කරන්නට වෙන්නේ. කවමදාක මේ සංසාරෙ නිදෙන්ට මිදෙන්ට අවස්ථාව ලැබෙයිද කියන්න බෑ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ෂණය ලැබිච්ච වෙලාවේ මේ ෂණයෙන් ප්‍රයෝජන ගන්නට මහන්සි ගන්නට කියනවා පින්වතුනි. ඒ ෂණය අහිමි කරගත්ත පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සතර අපායට වැටිලා බොහෝ දුක් විඳිනවා කියනවා පින්වතුනි. හරියට අර වෙලදාම වරද්ද ගත්ත වෙලෙන්දෙක් වගේ මහා දුකකට පත් වෙනවා. මේ සසර ගමනට වැටිලා ඒ කෙනා බොහෝ සෙයින් ශෝක කරනවා, දුකට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ නිසා මෙන්න මේ ෂණය අහිමි කරගන්න එපා කියලා ඒ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ ධර්මයේ තුල දේශනා කරනවා. එතකොට පින්වතුනි අපි මොකක්ද කරන්න ඕනේ? පින්වතුනි අපි හැමදෙනාට මේ වෙනකොටත් අපි හැමදෙනාට මේ දුර්ලභ අවස්ථාව මුණ ගැහිලා තියෙනවා. එතකොට දැනටමත් අපි මේ අවස්ථාව තුල ඉන්නේ. දැනටම ෂණ සම්පත්තිය ලැබලා තියෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝකයේ ධර්මයේ දේශනා කළ තියෙන කාලෙක ඔබත් මමත් මේ මනුස්ස ලෝකෙ ඉපදිලා යම් කිසි ප්‍රඥාවක් එක්ක පින්වතුනි මේ වෙනකොටත් මේ මනුස්ස ලෝකය තුල වාසය කරනවා. එතකොට දැන් මෙතනින් පස්සේ අපි මොකක්ද කරන්න ඕනේ? අන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ෂණය අහිමි කරගන්න හොඳ නැහැ. ඒ ලැබිච්ච ෂණයෙන් පින්වතුනි අපි හැමදෙනාම අප්‍රමාදී බවට පැමිණිලා අපි හැමදෙනාම පින්වතුනි ජීවිතේට පින් කුසල් දහම් එකතු කරගන්න මහන්සි ගන්න ඕනි. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි මේ ලෝක සත්‍ය මහන්සි ගන්න ඕන කියන පින් කරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පින කියන දෙයට පින්වතුනි බය වෙන්න එපා කියනවා. මේ පින් කරන්ට අප්‍රමාදී වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලම පින්නලා දෙනවා මේ පිනට බය වෙන්නට එපා කියලා. නමුත් පින්වතුනි මේ වර්තමානයේ පවා සමහරක් මේ උදවිය මේ පිනට ඔබ කල්පනා කරලා බලන්න, ඔබ බලන්න පින්වතුනි මේ සමාජය තුල මේ පිනට මිනිස්සු කොච්චර ගරහනවද කියලා නේ. මේ පින් කරන්න ඕනේ නැහැ නේ. සමහර කොද කියන පින් කරන්න ඕනේ නැහැ, බණ භාවනා විතරයි කරන්න ඕනේ කියලා නේ පින්වතුනි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින් කරන්න බය වෙන්න එපා කියනවා. පින් කරන්න මහන්සි ගන්න ඕනේ කියනවා. එතකොට පින්වතුනි ඒ පිනත් එක්ක තමයි අපේ ජීවිතේ ඒ අප්‍රමාදී බව කරා ගමන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යමෙක් පින්වතුනි පින් කරනවා කියන්නේ ඒ කෙනා තමන්ගේ ජීවිතය තුළ ඒ පුණ්‍ය නිදාණයක් තැම්පත් කරගත්තා වගේ කියනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ මේ පුණ්‍ය නිදාණයක් කියලා පෙන්නලා දෙන්නේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ මේ සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත, මේ තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් මේ සැවැත් නුවර තමන්ගේ ඒ නිවසේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පූජා කරමින් සිටිනවා. එතකොට මේ ප්‍රදේශයේ ඉන්න රජ්ජුරුවෝ මේ පුද්ගලයාට රාජපුරුෂයෙක් අතේ පණිවිඩයක් කියනවා වහාම රාජමාලිගාවට පැමිණෙන්නට කියලා. එතකොට මේ පුද්ගලයා දැන් මේ වෙනකොටත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානේ පූජා කරමින් තමයි සිටින්නේ. එතකොට මේ රාජපුරුෂයා පණිවිඩය අරගෙන ආවට පස්සේ මේ පුද්ගලයා මේ රාජපුරුෂයාට කියනවා මම මේ නිදාණයක් තැම්පත් කරන ගමන් ඉන්නේ, මම මේ නිදාණේ තැම්පත් කරලා එන්නම් කියලා කිව්වා. එතකොට බලන්න මේ පුද්ගලයා පින්වතුනි මේ දන්පැන් පූජා කිරීම දැක්කි කුමක් විදිහටද?
නිධානයක් තැන්පත් කර ගැනීම විදිහට. එතකොට මේ කාරණාව බුදුරජාණන් වහන්සේ රැහුණා. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ දානයේ අවසානයේ භුක්තානුමෝදනා විදිහට මේ නිධානයක් උපමා කරගෙන හරි ලස්සන දහම් පරියායක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නිදින් නිදේති පුරිසෝ ගම්බීරේ ඔද කන්තිකි අත්තේ කිච්චේ සමුප්පන්නේ අත්තාය මේ භවිස්සතිති කියලා. පින්වතුනි මේ ගාථාවේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මට අවශ්‍යතාවයක් ඇති වුණොත් මාගේ ප්‍රයෝජනයට මේක හේතු වේවා කියලා මේ මිනිස්සු මේ පොළව හාරලා පොළව අභ්‍යන්තරයේ පින්වතුනි තමන්ගේ ධනය නිධානයක් විදිහට තැන්පත් කරනවා කියනවා. දැන් මේ අතීතේ මිනිස්සු කරපු දෙයක් පින්වතුනි. එතකොට අතීතේ මිනිස්සු තමන්ගේ ධනය ආරක්ෂා කරගන්න මොකද්ද කරන්නේ? ඒ පොළව හාරනවා කියනවා, ජලය මතුවෙනකන්. ජලය මතුවෙනකන් හාරලා ඒ පොළව අභ්‍යන්තරයේ ඒ තමන්ගේ ධනය නිධානයක් විදිහට තැන්පත් කරනවා කියනවා. ඒ ධනේ නිධානයක් විදිහට තැන්පත් කරන්නේ කුමක් පිණිසද? පින්වතුනි මේ රජවරුන්ට යම් කිසි වස්තුවක් ගෙවලා රැකවරණේ ලබන්නට උනොත් ඒ ධනේ ප්‍රයෝජන ගන්නට පුළුවන් කියනවා. ඒ කියන්නේ ඒ උදවිය ධනේ තැන්පත් කරන්නේ මොකටද? පස්සේ කාලයකදී මේ රජවරුන්ට ධනේ ගෙවලා මේ රැකවරණේ ලබන්නට කියනවා. ඒ වගේම එහෙම නැත්තම් මේ හොරු අල්ලගෙන කරදර පීඩා කරනකොට ඒ හොරුන්ට ධනේ දීලා ඒ හොරුන්ගේ නිදහස් වෙන්න කියනවා. එහෙම නැත්තම් දුර්භික්ෂයකට, එහෙම නැත්තම් තමන්ට ලෙඩ රෝගයකට පස්සේ කාලයකදී ගොදුරු වෙන්න සිද්ධ වුණොත් ඒ ධනය ගොඩට අරගෙන ඒ ධනය ප්‍රයෝජනයට ගන්නට කියලයි මිනිස්සු මේ පොළව හාරලා පොළව අභ්‍යන්තරයේ මේ ධනය නිධානයක් විදිහට තැන්පත් කරන්න කියනවා. දැන් පින්වතුනි වර්තමානයේ මේ විදිහට කරේ නැති වුණාට වර්තමානයේ ඔබත් තමන්ගේ ජීවිතය තුළ සමහර මේ විදිහේ නිධාන තැන්පත් කරනවා. තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගන්න ධනය තමන් එක්ක සේප්පුවක හරි නේ, බැංකුවක ස්ථාවර තැන්පතුවක් විදිහට හරි නේ, බැංකුවක ඉදිරි කිරීමේ ගිණුමක හරි නේ, කොයි ආකාරකින් හරි පින්වතුනි තමන්ගේ ධනය ඒ පොළව හරලා තැන්පත් කරේ නැතත් තමන්ගේ ඒ ධනය ආරක්ෂා කරගන්න මහන්සි ගන්නවා කුමක් පිණිසද? නේ, තමන්ට තමන්ගේ හදිස්සි අවශ්‍යතාවකදී ඒ ධනය ප්‍රයෝජනයට ගන්න කියලා. එතකොට ඒ විදිහට මේ අතීතයේ මිනිසු කරපු දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මොන විදිහට මේ නිදන් තැන්පත් කරත් පස්සේ කාලයකදී මේ නිධානය පින්වතුනි තිබ්බ තැනින් වෙනස් වෙන්න පුළුවන් කියනවා. එහෙම නැත්තම් මේ ධනය නිධානය තැන්පත් කරපු පුද්ගලයාට මේ ධනය නිධානය තැන්පත් කරපු තැන අමතකලා යන්න පුළුවන් කියනවා. එහෙම නැත්තම් පින්වතුනි මේ පොළොව අභ්‍යන්තරයේ ඉන්න යක්ෂයෝ හරි නාගයෝ හරි මේ ධනය මේ නිධානය තිබ්බ තැනින් වෙනස් කරන්න පුළුවන් කියනවා. එහෙම නැත්තම් මේ ධනය නිධානය අරගෙන යන්න පුළුවන් කියනවා. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සේ කාලයකදී ඒකන අකමැති මේ ධනයට උරුමකම් කියන පුද්ගලයෙක් මේ ධනය මේ නිධානය ඒකනට හොරෙන් ගොඩට අරගෙන පරිහරණය කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මොන ආකාරයකින් හරි මේ ධනය නිධානය විනාශ වෙලා යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පිංගුතුනි මේ මොන ආකාරයෙන් මේ ධනය නිධානය මේ විනාශ නොවුනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදා පුඤ්ඤක්කයෝ හෝති සබ්බ මේතං විනස්සති කියනවා. පිංගුතුනි මොකක්ද මේ කියන්නේ? කවමදාක හරි මේ ධනය, එහෙම නැත්නම් කවමදාක හරි තමන්ගේ ඒ පින ඉවර වුණොත් මේ හැමදේම නැසිලා වෙනසිලා යනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ කාරණාව අපිට හරියෙම වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදා පුඤ්ඤක්කයෝ හෝති සබ්බ මේතං විනස්සති, කවමදාක හරි පින ඉවර වුණොත් පින්වතුනි මේ හැමදේම නැසිලා වෙනසිලා යනවා කියනවා. එතකොට මේ හැම දෙයකටම පින්වතුනි ඔබත් මමත් ඔබටත් මටත් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න, මේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක මේ මනුෂ්‍ය ජීවි ලෝකයට එන්න, එතකොට මේ ධනය ධන ධාන්‍ය මේ වගේ දේවල් ලබන්න පින්වතුනි මේ හැම දෙයකටම පින කියන දේ උපකාර වෙනවා. එතකොට හැම දෙයකම පින්වතුනි පසුබිම විදිහට පිළිහිටලා තියෙන්නේ මෙන්න මේ පින කියන දේ පින්වතුනි. එතකොට මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත් පින්වතුනි අපිට පිනක් නිසා. එතකොට පින්වතුනි මේ මනුෂ්‍ය ජීවිතේ භුක්ති විඳිනකොට අපි ඒ රැස් කරගත්ත පින් පින්වතුනි ටික ටික ගෙවිලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවමදාකරි මෙන්න මේ පින ගෙවිලා ගියොත් මේ හැමදේම පින්වතුනි නැසිලා වෙනසිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ දන් දෙනවා නම් පින්වතුනි සිල් රකින්නවා නම් හිත දමණය කරගෙන බණ භාවනා කරනවා නම් අන්න ඒක තමයි තමන්ගේ ජීවිත තුළ මනවින් තැම්පත් කරගත පුණ්‍ය නිදාණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින් කරන්නට කියලා. එතකොට පින්වතුනි අපි කොහොමද පින් කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන්ගේ ජීවිත තුළ පුණ්‍ය නිදාණය කොහොමද තැම්පත් කරගන්නේ කියනවා.
කොහොමද ජීවිතය තුළ පුණ්‍ය නිදානෙ තැන්පත් කරගන්නේ? පින්වතුනි දන් දෙන්නට කියනවා. බුදුරණස්සේ දේශනා කරනවා දන් දෙන්නට කියනවා. එතකොට පින්වතුනි මේ දානය කියලා කියන්නේ මේ මහා සංඝරත්නය උදෙසා දන්පැන් පූජා කිරීම පමණක් නෙමෙයි. පින්වතුනි අසරණ මිනිස්සෙකුට කෑම ටිකක් දුන්නා. තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නත් පින්වතුනි අසරණ ළමයෙකුට ඉගෙන ගන්නට උදව් කරත් පින්වතුනි මේ හැමදේම මේ දානයක් කියන ගණයට තමයි වැටෙන්නේ. එතකොට බුදුරජාණන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් ඒ දාණයෙන් රැස් වෙන කුසලයේ පින්වතුනි ඒ කෙනාගේ ජීවිතය තුළ පුණ්‍ය නිදානයක් විතර තැම්පත් වෙනවා කියනවා. ඒක තමයි කියනවා මේ තමන්ගේ ජීවිතය තුළ හරි විදිහට තැම්පත් කරගත්ත පුණ්‍ය නිදානය. මොකද අර බුදුරජාණන්සේ පෙන්නපු ආකාරයට පින්වතුන් අපිට වුණත් මේ ලෝකේ දැක්කහම මේ කාරණා පේනවා. මිනිස්සු පින්වතුන් කොච්චර ධනෙ එක් රැස් කර ගත්තත් පින්වතුනි ස්වාභාවික විපතක් ඇවිල්ලා හරි එහෙම නැත්නම් හොරු වරගෙන හරි පින්වතුනි මොනවා හරි දෙයකින් පින්වතුනි මේ ධනෙ විනාශ වෙලා යන්න පුළුවන්. හැබැයි මේ දන් දීලා පින්වතුනි එහෙම නැත්නම් සිල් රැකලා නේ. එතකොට මේ සීලය කියන්නේ මොකක්ද? එතකොට ගිහි පින්වතුන් විදිහට අපේ පින්වතුන් මේ පංචශීලය ආරක්ෂා කරන්න ඕනි. ඔබ පින්වතුනි මේ පංචශීලයේ පිහිටලා කටයුතු කරනවා නම් මේ පන්සිල් රකින්නවා නම් තමන්ගේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒක තමන්ගේ ජීවිතේ විශාල රැකවරණයක් වගේම පින්වතුනි ඒයින් රැස් වෙන කුසලය තමන්ගේ ජීවිතය තුළ පුණ්‍ය නිදානයක් විදිහට තැන්පත් වෙනවා කියනවා. නේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා යමෙක් මේ පන්සිල් ආරක්ෂා කරනවා නම් පින්වතුනි ඒ කෙනාගේ ජීවිතයට මේ නිතර නිතර පින් වැඩෙන කුසල් ගංගා පින් ගංගා පහක් ගලනවා කියනවා පින්වතුනි. දැන් දන් දෙන්න ඔබට සමහරකට ධනෙ අවශ්‍ය වෙයි නේ. හැබැයි පින්වතුනි ඔබට සිල් රකින්න ධනෙ ඕනේද නේ? දැන් මේ දේවල් කරන්න ධනෙ අවශ්‍ය නැහැ. අන්න පින්වතුනි පින් තමන්ගේ ජීවිත රැස් කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලැබිච්ච මිෂන සම්පත්තිය මේ ප්‍රයෝජනට ගන්නට කියනවා. දන් දෙන්න කියනවා නේ, සිල් රකින්නට කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සිත දමණය කරගෙන බණ භාවනා කරන්නට කියනවා. පින්වතුනි යමෙක් බණ භාවනා කරනවා නම් ඒ කෙනාගේ තමන්ගේ ජීවිතයට අප්‍රමාණ කුසල් රැස් වෙනවා. ඒ හැම කුසලයක්ම පින්වතුනි තමන්ගේ ජීවිතයට තමන්ගේ ජීවිතය තුළ පුණ්‍ය නිදානයක් විදිහට තැන්පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තවත් පින් රැස් කරගන්න ක්‍රම. කොහොමද පින් රැස් කරගන්නේ? අන්න දාගැබ් වහන්සේලාටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයන්ටත්, ඒ වගේම යම්කිසි පුද්ගලයන්ටත්, ඒ වගේම දෙමාපියන්ටත්, ඒ වගේම වැඩිමාළු සහෝදර සහෝදරියන්ට දන් දීම් ගෞරව දැක්වීම ආදී කරනවා නම් පින්වතුනි ඒක තමයි කියනවා ඒ තමන්ගේ ජීවිතය තුළ ඒ නිවැරදි විදිහටම තැම්පත් කරගන්න පුණ්‍ය නිදානය කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. එතකොට බලන්න පින්වතුනි බුදුරජාණන්සේ පෙන්නනවා කොහොමද තමන්ගේ ජීවිතය තුළ ඒ පුණ්‍ය නිදාන තැම්පත් කරගන්න කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි දන් දෙන්නට කියනවා, සිල් රකින්නට කියනවා, ඒ වගේම හිත දමනය කරගෙන භාවනා කරන්නට කියනවා. ඒ වගේම පින්වතුනි යම් කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා තමන් අර දාගැබ් වහන්සේලාට එහෙම නැත්නම් සෑයට බෝධියට ගරු සත්කාර කරනවා නම්, ඒ ගුණවත් සංඝයාට දන් පැන් පූජා කරනවා නම්, ගරු සත්කාර කරනවා නම්, ඒ විතරක් නෙමෙයි මේ ආගන්තුකයන්ට, පුද්ගලයන්ට, තමන්ගේ දෙමාපියන්ට, එහෙම නැත්නම් තමන්ගේ වැඩිමාළු සහෝදර සහෝදරියන්ට වේවා පින්වතුනි දන් දීම් ගරු සත්කාර ආදිය කරනවා නම් අන්න ඒක තමයි කියනවා පින්වතුනි තමන්ගේ ජීවිතය තුළ තැම්පත් කරගත්ත නියම පුණ්‍ය නිදානය කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මෙන්න මේ පුණ්‍ය නිදානය පින්වතුනි මේ කිසිම කෙනෙකුට හොරකම් කරන්න බෑ කියනවා. දැන් අර අපි කලින් කතා කරමු නිදාන නේ. ඔබට ධනෙ තියෙනවා නම් ඔබ තුළ යම් කිසි බයක් ඇති වෙනවා මේ ධනෙ එක්ක හොරු ගනි, එහෙම නැත්නම් කාත් එක්ක හරි බෙදා ගන්නට වෙයි, මෙන්න මේ වගේ දෙයක් වින්නතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ විදිහට මේ මනවින් තමන්ගේ ජීවිතය තුළ තැන්පත් කරගත්ත පුණ්‍ය නිදානය තව කාටවත් හොරකම් කරන්න බෑ කියනවා. තවත් කෙනෙක් එක්ක බෙදා ගන්නට බෑ කියනවා පින්වතුනි. මේ හැම දෙයක්ම අතහැරලා දාලා පරලෝකයට යන්නට සූදානම් වෙනකොට මෙන්න මේ පුණ්‍ය නිදානේ විතරමයි පින්වතුනි අරන් යන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබ ප්‍රඥාවෙන් කල්පනා කරලා බැලුවොත් ඔබට මේ කාරණා වැටහෙනව නේද පින්වතුනි? දැන් අපි කොච්චර ධනෙ රැස් කරගත්තත් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා දේශනා කරනවා මේ නිදාන හතරක් ගැන. මොනවද මේ නිදාන හතර? බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දේශනා කරනවා පින්වතුනි නිදාන වර්ගයක් තියෙනවා. ඒ නිදාන වලට කියනවා තාවර නිදාන. ඒ තාවර නිදාන කියන්නේ අපේ මේ පින්වතුන් මේ ගෙවල් දොරවල්, මේ ඉඩකඩම් වගේ මේ ස්ථාවර දේවල්. එතකොට ඒ දේවල් එහෙට මෙහෙට කරන්න බෑ. ඒ දේවල් ස්ථාවර දේවල්. එතකොට පින්වතුන් ඒ දේවල් ඔබගේ ජීවිතය තුළ ඔබ ගොඩ නගාගත්ත ඒ යම් කිසි නිදානයක් කියේක. එතකොට ඒක මේ තාවර නිදානයක් කියලා පෙන්වලා දෙනවා. එතකොට ඒක ස්ථාවර දෙයක්. ඒ වගේම තමයි පින්වතුනි තව නිදාන වර්ගයක් තියෙනවා කියලා පෙන්නනවා. ඒ නිදානයට කියනවා ජංගම නිදාන කියනවා.
ජංගම නිධාන කියන්නේ මේ යාන වාහනනේ. එහෙම නැත්නම් මේ තමන්ගේ දැසිදස්සු, තමන්ගේ මේ සේවක සේවිකාව, ඒ කියන්නේ මේ තවන්ට තමන්ට තැනකින් තව තැනකට අරගෙන යන්න පුළුවන් දේවල් තමයි පින්වතුනි මේ ජංගම නිධාන කියන්නේ. ඒ වගේම තමයි තව නිධානයක් තියෙනවා. ඒ නිධානෙට කියනවා අංග සම නිධාන කියලා. ඒ අංග සම නිධාන කියලා කියන්නේ පින්වතුනි තමන්ගේ ශරීරයේ අංග හා සමානයි. එතකොට ඔබ මේ රැස් කරගත්ත පාසල් ගිහිල්ලා වේවා, විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා වේවා පින්වතුනි, යම්කිසි කර්මාන්තයක් ගැන වේවා, තමන්ට යම්කිසි ශිල්පයක් ගැන දැනුමක් තියෙනවා නම් ඒක පින්වතුනි තමන්ගේ අංගය හා සමානයි. එතකොට පින්වතුනි ඒ දේ තව කාටවත් තොරකම් කරන්නත් බෑ. ඒ දේ තමන්ගේ අංගයේ ඇගේ තියෙන සමහරක් විට මේ ඇගේ අංග හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මෙන්න මේ විදිහේ නිදාන කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. තාවර නිදාන, ජංගම නිදාන, මේ අංග සම නිදාන කියන මේ තමන්ගේ මේ දැනුම වගේ දේවල් පින්වතුනි. ඒ හැමදේම තමන්ට මේ ජීවිතයේ පින්වතුනි යම්කිසි භෞතික දියුණුවක් කරා ගමන් කරන්නට ඔබට ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. එතකොට ඔබ මේ දේවල් එක්රැස් කරගන්නටත් ඕනේ පින්වතුනි. දැන් ඔබ ගිහි ජීවිතයක් ගත කරනවා නම් ඔබට ගෙවල් දොරවල්, යාන වාහන, ඒ වගේ දේවල් ඔබ රැස් කරගන්න මහන්සි ගන්න එක හරි. එතකොට මේ භෞතික දියුණුවක් කරා යනවා වගේම පින්වතුනි තමන් අමතක කරන්න හොඳ නැහැ තමන්ගේ ජීවිතය තුළ පුණ්‍ය නිදාණය තැම්පත් කරගන්න. පින් කරන්ට. ඒ මොකද පින්වතුනි මේ කතා කරපු හැම නිදාණයක්ම පින්වතුනි ඔබ මේ ලෝකෙන් පරගෙන පරලෝකයට යනකොට අරගෙන යනවද නැද්ද? ඔබට ඒ කිසිම දෙයක් පින්වතුනි ඔබට තාවර නිදාණවත්, ඔබගේ ඒ කියන්නේ ඔබගේ ඉඩම් කඩක්වත්, ඔබගේ යාන වාහනවත් නේ, ඒ වගේම ඔබගේ පින්වතුන් ඔබ මේ ජීවිතේ එක්රැස් කරගත්ත ශිල්පයක් ගැන වේවා, යම්කිසි භාෂාවක් ගැන වේවා, යම්කිසි දෙයක් ගැන වේවා පින්වතුනි ඔබට යම්කිසි දැනුමක් තියෙනවා නම් ඔබට ඒ දැනුම පින්වතුනි මේ ලෝකෙන් පරලෝකයට අරගෙන යන්නට බැහැ. ඔබ පින්වතුනි කිසිම කෙනෙක් මේ ලෝකේ දැකලා තියෙනවද මේ මරණයට පත් වෙනකොට තමන් මේ ලෝකේ එක්රැස් කරගත්ත දේවල් පරලෝකයට අරගෙන යනවා? නේ, මේ ලෝකේ පින්වතුන් අපි කිසිම කෙනෙක් දැකලා නැහැ එක්රැස් කරගත්ත දේවල් පරලෝකයට අරගෙන යනවා. එතකොට එක්රැස් කරගන්න මේ හැම දෙයම පින්වතුනි මේ ජීවිතේ අතහැරලා දාලා තමයි පරලෝකයට යන්නේ. එතකොට පින්වතුනි අපි හැම දෙනාම මේ බුදුරජාණන්සේගේ ධර්මයට අනුව අපි හැම දෙනාම මරණින් මත්තේ ධර්මය අවබෝධ කරලා නැත්නම් අපි නැවත නැවත උපතක් කරා ගමන් කරනවා. එතකොට අපි මේ ලෝකෙන් තවත් ලෝකයකට ගමන් කරනවා. එහෙම නැත්නම් අපි පරලෝකයට ගමන් කරනවා. තවත් උපතක් කරා ගමන් කරනවා. අන්න පින්වතුනි ඒ උපතක් කරා ගමන් කරනකොට මෙන්න මේ අනුගාමික නිදාණය තමයි අපිත් එක්ක ඉන්නේ කියනවා. අනුගාමික නිදාණය කියන්නේ පින්වතුනි අපිත් එක්ක අනුව යනවා. ඒ අපිත් එක්ක අනුව යන්නේ කොමක්ද? අන්න පින්වතුනි අපි අපේ ජීවිතය තුළ යම් කිසි පිනක් කරලා, එහෙම නැත්නම් දන් දීලා, සිල් රැකලා, හිත දියුණු කරගෙන භාවනා කරලා, එහෙම නැත්නම් අර බුදුරජාන් වහන්සේ පෙන්වලා දීපු ආකාරයට තමන්ගේ ජීවිතයට පින්වතුනි පින් රැස් කරගත්තා නම් ඒ තමන්ගේ ජීවිතය තුළ පුණ්‍ය නිදාණයක් විදිහට තැම්පත් කරගත්ත අන්න ඒ නිදාණය පින්වතුනි තමන් එක්කම අනුව ඒ තමන් එක්ක පරලෝකයට ගමන් කරනවා කියනවා. පින්වතුනි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පුණ්‍ය නිදාණය මේ ලෝක සත්වයන්ට, එහෙම නැත්නම් මේ දෙවි මිනිසුන්ට මේ කැමැති හැම සම්පතක්ම ලබා දෙන්නට මෙන්න මේ පුණ්‍ය නිදාණයට පුළුවන් කියනවා. ඒ කියන්නේ පින්වතුනි ඔබ මේ ජීවිතේ කරන පින් ඒ හැම දෙයක්ම පින්වතුනි හේතු වෙනවා ඔබගේ ඊළඟ උපත තීරණය වෙන්නට. ඒ හැම දෙයම හේතු කරගෙන තමයි ඔබගේ ඊළඟ උපත තීරණය වෙන්නේ පින්වතුනි. ඔබ දන් දෙනවා නම් දැන් බුදුරජාණන්සේ ධර්මයට අනුව පෙන්වලා දෙනවා යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් ඒක නම් මරණින් මත්තේ කායබිදී මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා කියනවා. නේ, යම් කිසි කෙනෙක් සීල් රකින්නවා නම්, යම් කිසි කෙනෙක් බණ භාවනා කරනවා නම් පින්වතුනි ඒක නම් මරණින් මත්තේ කායබිදී මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා කියනවා. එතකොට පින්වතුනි ඒ අපි රැස් කරගත්ත ඒ පුණ්‍ය නිදාණය, එහෙම නැත්නම් ඒ පින තමයි පින්වතුනි අපේ ඊළඟ උපත තීරණය කරගන්න ඒ විශාල වශයෙන් හේතුවක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒ තමන් යම්කිසි සැපයකට කැමති නම් මේ සංසාර ගමනේ ඒ හැම සැපයක්ම ලබා දෙන්නට පින්වතුනි මේන්න මේ පුණ්‍ය නිදාණයට හැකියාව ලැබෙනවා කියනවා පින්වතුනි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලස්සන රූපයක් ලබන්නත්, එහෙම නැත්නම් මිහිරි ස්වරයක් ලබන්නත්, මන අංගපක්ෂයෙන් යුතු ශරීරයක් ලබන්න කැමති නම් ඒ දේවල් ලබන්නත්, ඒ වගේම ඉහළ සමාජ තත්ත්වයක් ඇතුව පිරිවර සම්පත් ලැබෙන්නත් මේන්න මේ පුණ්‍ය නිදාණය හේතු වෙනවා කියලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්වතුනි අපි යම්කිසි පිනක් කරලා නේ අපි පින් කරනවා නම් අපි පින අවසානයේ යම්කිසි ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් මෙන්න මේ විදිහට පුණ්‍ය නිදාණය තැම්පත් කරගෙන, එහෙම නැත්නම් මේ විදිහට පින් කරලා පින්වතුනි යම්කිසි ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ හැමදේම ලබා දෙන්න ඒ පිනට හැකියාව තියෙනවා කියනවා පින්වතුනි. එතකොට ප්‍රාර්ථනා නොකර ඉන්නවා කියලා දෙයක්වත් අපි ප්‍රාර්ථනා නොකළ යුතුයි කියලා දෙයක්වත් නැහැ. එතකොට අපි ධර්මයේ ශ්‍රවණය කරලා වේවා, දන් දීලා වේවා, සිල් රැකලා වේවා පින්වතුනි කුමක් හරි පිනක් කරලා නේ අපි අපේ ජීවිතය තුළ ප්‍රාර්ථනාවක් ඇති කරගන්න එක සාධාරණයි.
බුදුරජන්සේ ධර්මය තුළ මෙන්න මේ කාරණාව බුදුරජන්වාසේ නිදිකණ්ඩ සූත්‍ර දේශනාව තුළ පින්වතුන් පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඒ යමෙක් යම්කිසි දෙවියන් අතර වේවා මිනිසුන් අතර වේවා යම්කිසි ඒ සැපයකට ආස කරනවා නම් පින්වතුනි ඒ හැම සැපයක්ම ලබා දෙන්නට මෙන්න මේ මැනවින් තැම්පත් කරගත්ත පුණ්‍ය නිදාණයට හැකියාව තියෙනවා කියනවා පින්වතුනි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රාදේශීය රජකම් ලබන්ට, එහෙම නැත්නම් ඒ වගේම අධිපති බව ලබන්ට, එහෙම නැත්නම් ප්‍රිය මනාප වූ සක්විති සැප සම්පත් ලබන්ට, දෙව්ලව දිව්‍ය රාජ සම්පත් ලබන්ට මේ හැම දෙයකටම මේ නිදාණේ හේතු වෙනවා කියනවා පින්වතුනි. දැන් බලන්න මෙන්න මේ මනුෂ ජීවිතයේට පින්වතුනි මනුෂ ජීවිතයක් ලබන්න පින හේතු වුණා වගේම පින්වතුනි ඒ පින පදනම් කරගෙන අපේ අනාගත සංසාර ගමන තීරණය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට පින් කරොත් පින්වතුනි ඒ කෙනාට දෙවියන් අතර වේවා මිනිසුන් අතර වේවා රජකම් හරි පින්වතුනි සක්විති රජකම් හරි එහෙම නැත්නම් දිව්‍ය රාජ්‍යයට රජකම් කියන්න පින්වතුනි සක්දෙවි රජපව කම පවා ලබන්න පින්වතුනි මෙන්න මේ පුණ්‍ය නිදාණේ ඒකාන්තයෙන්ම උපකාර වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍ර සම්පත්තියට පැමිණ යෝනිසෝ මනසිකාරයේ යෙදීම නිසා මේ විද්‍යා විමුක්ත වශයෙන් ලබන ඒ චිත්ත දියුණුව කරා යන්නත් ඒ ಗುಣධර්ම කෙරෙහි සිතේ වසගයේ පවත්තන්ට මේ හැම දෙයකටම පුණ්‍ය නිදාණේ හේතු වෙනවා කියනවා. පින්වතුනි ඔබට පිනක් කරන්න ඔබට ඔබ තුල ඒකාන්තයෙන්ම පිනක් තියෙන්න ඕනේ. එහෙම ඔබ තුල පිනක් නැත්නම් ඔබට පිනක් කරන්න හිතෙන්නේ නැහැ. ඔබට පිනක් කරන්න හිතෙනවා නම් පින්වතුනි ඒ හැම දෙයකටම ඔබට අර කල්යාණ මිත්‍ර සම්පත්තිය උපකාර වෙනවා වගේම තමන් ගැර නුවණින් විමසීමේ හැකියාව ඔබට ඒකාන්තයෙන්ම හේතු වෙනවා. උපකාර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ දේවල් එකතු වෙලා අර හිතේ කුසල් දහම් කෙරෙහි ඒ කැමැත්ත ඇති වෙන්නත් මෙන්න මේ පුණ්‍ය නිදාණේ උපකාර වෙනවා කියනවා. එතකොට ඔබට මේ ජීවිතේ පින්වලු පින් කරන්න හිතෙන්නේ නැත්නම් ඔබ සංසාරේ පින් කරලා නැහැ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ හැම දෙයකටම පින තමයි උපකාර වෙන්නේ කියනවා. ඒ මොකද දැන් බෞද්ධයෙවිච්ච පමණින් මේ සිංහලවිච්ච පමණින් බෞද්ධයෙවිච්ච පමණින් හැමෝම දන් දෙන්නේ නැහැ. හැම කෙනාටම දන් දෙන්න හිත නැමෙන්නේ නැහැ. හැබැයි බැලුවොත් පින්වතුනි බෞද්ධ එතකොට මනුෂ ජීවිතයකුත් ලබලා පින්වතුනි හැබැයි අර පින් කරන්න තරම් සිතුවිලි පහළ වෙන්න ඒ පින ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා පින්වතුනි. අන්න ඒ නිසයි බුදුරජාණන් දේශනා කරන්නේ අර කල්යාණ මිත්‍ර සම්පත්තියට පැමිණිලා ඒ යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන මෙන්න මේ හැම දෙයක්ම කරගෙන යන්න මේ චිත්ත දියුණුව ලබන්න මේ කෙලෙස් සංසිඳවල දාන්න එහෙම නැත්නම් මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න හිතෙන්ට පවා පින්වතුනි මෙන්න මේ චිත්තයන් පහළ වෙන්න එහෙම නැත්නම් මේ හැම දෙයක්ම අතහැරලා දාලා මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන සිතුවිල්ල පවා පින්වතුනි පහළ කරගන්න මේ හැම දෙයකටම මේ පින කියන දේ උපකාර වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රාවක බෝධිය පසේ බුදු බව සම්මා සම්බුද්ධත්වය යන මේ හැම දෙයකටම මේ මනවින් තැම්පත් කරගත පුණ්‍ය නිදාණයක් තියෙනවද? ඒ පුණ්‍ය නිදාණයම පිංගුතුන උපකාර වෙනවා කියනවා. එතකොට ඔබ බලන්න මේ බුදුරජාණන්සේගේ ධර්මයේ තුල ඒ රහතන් වහන්සේලාගේ අතීත කතා පිංගුතුන සඳහන් වෙනවා. එතකොට අතීත රහතන් වහන්සේලාගේ කතා පිංගුතුන කල්ප ගානකට ඉහෙත ඉඳන් මේ පිං කරගෙන කුසල් කරගෙන හිත දියුණු කරගෙන පිංගුතුන පැමිණිච්ච ගමනක් මේක. එතකොට ඔබ දන්නවා අපේ මහා බෝසතාණන් වහන්සේ පවා පිංගුතුන සම්මා සම්බුද්ධත්වයේ විනිස සාර අසංකේය කල්ප ලක්ෂ්‍ය පුරාවට පෙරුම්දම් පෙරුවා. එතකොට මේ කාලය තුරාට පින්වතුනි බුදුරණවහන්සේ දන් දුන්නා නේ. ඇස් ඉස්මස් ලේ දන් දීලා පින්වතුනි මහ පොළව කම්පා කරමින් දන්පැන් පූජා කරලා තමන්ගේ ජීවිතය තුළ පාරමී දන් පුරා ගත්තා. එතකොට බුදුරණවහන්සේ ඒ සිල් රැක්කා නේ, දාන පාරමී, සීල පාරමී, නික්කම පාරමී කියලා අපි දස පාරමිතා කියලා අහලා තියෙනවා. එතකොට පින්වතුනි ඒ විදිහට දිනු කරගෙන ආපු ගමනක් බුදුරජාණන්සේ ඒ කියන්නේ මහා බෝසතාණන් වහන්සේ පවා සම්මා සම්බුද්ධත්වයට පැමිණීමට පින්වතුනි මෙන්න මේ පින උපකාර වෙනවා කියලා භාග්‍යතුන්වහන්සේ දේශනා කරන බුදුරජාණන්සේ පෙන්වලා දෙනවා මේ ශ්‍රාවක බෝධියත් මේ පසේ බුදු බවත් සම්මා සම්බුද්ධත්වයත් කියන මේ හැම දෙයකටම මේ මනවින් තැම්පත් කරගත්ත පුණ්‍ය නිදාණේ උපකාර වෙනවා කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. අන්න බුදුරජාණන්සේ දේශනා කරනවා මෙන්න මේ මනවින් තැම්පත් කරගත්ත පුණ්‍ය නිදාණයක් ඇද්ද ඒක මෙන්න මේ ලෝක සත්වයාට පින්වතුනි මේ විශාල යහපතක් සෙතක් සලසනවා කියනවා. අන්න ඒ නිසයි ප්‍රඥාවන්ත සත්පුරුෂයන් මෙන්න මේ කලපින් ඇති බව ගැන ප්‍රශංසා කරන්නේ. අන්න ඒ නිසයි මේ ප්‍රඥාවන්ත සත්පුරුෂයෝ පින්වතුනි පින් කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්වතුනි අපි කල්පනා කරලා බලන්න ඕනේ ඔබ පින්වතුනි තමන්ගේ ජීවිතය තුළින් මෙන්න මේ කාරණාව කල්පනා කරලා බලන්න. ඔබට මේ ලැබිලා තියෙන, ඔබට මේ මුණ ගැහිලා තියෙන මෙන්න මේ ෂණ සම්පත්තිය පින්වතුනි අපතේ හරින්ට එපා. අර බුදුරජාණන් වහන්සේ අපි කලින් කතා කරපු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනවින් ලැබිච්ච මේ ෂණ සම්පත්තිය අහිමි කරගත්තොත් මේ ලෝක සත්වයා අර සතර අපායටම, එහෙම නැත්නම් අර මහා දුක්ඛිත සංසාර ගමනටම වැටලා මහා ශෝකයකට පත් වෙනවා කියනවා පින්වතුනි.
ඉතින් ඒ දුක්ඛිත ස්වභාවයෙන් මේ කටුකතර ගෝරතර සංසාර ගමනෙන් නිදහස් වෙන්නට පින්වතුනි ඔබටත් මටත් හරි වටිනා හරි ලස්සන සුන්දර අවස්ථාවක් ලැබිලා තියෙනවා පින්වතුනි. නේ මේ ලෝකේට බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක පින්වතුනි ඔබ කල්පනා කරලා බලන්න අර වගේ අර අපි කලින් කතා කරා වගේ උපතක ඉපදුනොත් පින්වතුනි අපිට මේ බුද්ධ කියන වචනයවත් පින්වතුන් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නැති වෙන්නට පුළුවන්. නේ මේ ලෝකේට බුදවරු පහළ වෙලා බුදවරු පිරිනිවන් පාලා අපි පින්වතුනි මේ කාරණා දන්නේවත් නැති වෙන්න පුළුවන්. දැන් ඔබ කල්පනා කරලා බලන්න අර අපි කලින් කිව්ව විදිහට යම් කිසි පුද්ගලෙක් අපි වුණත් පින්වතුනි මේ වගේ කාලයක අර අතිශයින් මිලෙච්චෝ අඥා

ප්‍රත්‍යන්ත දේශය කියපදුන පිංගතුනි අපි බුදුරජාණන් වහන්සේ කියන කවුද කියලා දන්නෙත් නැහැ, ධර්මයේ කියලා දන්නෙත් නැහැ, ශ්‍රාවක සංඝරත්නය මොකක්ද කියලා දන්නෙත් නැහැ, සීලය කියලා දන්නෙත් නැහැ, සමාධිය කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ, ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ, මේ ධර්ම මාර්ගය කියලා කියන්නේ මොකක්ද කියලාවත් පිංගතුන අපි දන්නේ නැති වෙන්න පුළුවන්. අපිට සමහර කට කාම සැප සම්පත් මුණ ගැහෙන්න පුළුවන් නේ, මේ යුරෝපා රටක හරි නේ වෙනත් රටක හරි ඒ වගේ සැප සම්පත් තියෙන රටක ඉපදුණු යම් කිසි සැපයක් ලබන්න පුළුවන් පින්වතුනි භෞතික වශයෙන්. හැබැයි පින්වතුනි හැම භෞතික සැප සම්පතක්ම ඒ කාන්තේම తాවකාලිකයි. ඒ මොකද මේ හැම දෙයක්ම අතහැරලා දාලා යන්න වෙනවා. ඒ මොකද අපි හැම දෙනාම මරණයටපත් වෙනවා. හැබැයි පින්වතුනි මේ සදාතනික නිවි සැනසෙල්ල ලබා දෙන ඒ පරම ගාම්භීර ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මයේ පින්වතුනි අපිට ඒ ධර්මයේ පහස ලබන්න අවස්ථාව ලැබිලා තියෙනවා මේ වගේ රටක පින්වතුනි ඉපදිච්ච නිසා නේ. එතකොට අර බුදුරජාණන්සේ පෙන්නපු ෂණේ අපි මේ ලබලා තියෙන්නේ ඒ ධර්මයේ පිහිටපු කාලයක. එතකොට ඒ ධර්මයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන කාලයක නේ මනුස්ස ලෝකයට ඇවිල්ලා යම්කිසි ප්‍රඥාවක් එක්ක පින්වතුනි මෙන්න මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ ප්‍රඥාවත් එක්ක පින්වතුනි අපි හැමදෙනාම මහන්සි ගන්න ඕනේ පින් කරගන්නට. එතකොට කොහොමද මේ පින් කරගන්නේ? ආන්න බුදුරජාණන්සේ පෙන්වලා දෙනවා දන් දෙන්න කියනවා නේ. ඒ කතා කරපු විදිහට ඒ බුදුරජාණන්සේ දේශනා කරපු විදිහ දැන් අර ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච ඒ පුද්ගලයා මොකද්ද කරේ? දානේ ඒකෙනම් මොන විදිහට සැලකුවේ? ඒකෙනයි දානේ සැලකුවා පින්වතුනි ඒ නිදානය තමන්ගේ ජීවිතය තුළ තැම්පත් කර ගැනීමක් විදිහට. එතකොට පින්වතුනි ඔබ දන් දෙන්න, ඔබ එහෙම හරි සිතුවිල්ල පහල කරගන්නට මම තමන්ගේ ජීවිතයේ බොහෝ කලක් හිතසුව පිණිස මේ නිදානයක් තමයි තැම්පත් කරගන්න උත්සාහ කරන්න කියලා. අන්න ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිය ශ්‍රාවකයෝ විදිහට අපි හැම දෙනාම පින්වතුනි අපිට පුළුවන් විදිහටනේ මහා අසද්දෘශ දාන දෙන්න නෙමෙයි අපිට පුළුවන් විදිහට දන් පැන් පූජා කරගන්න ඕනේ පින්වතුනි. දානය කියන්නේ පින්වතුනි තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නත් දානය, දුස්සීල මිනිස්සෙකුට කෑම ටිකක් දුන්නත් දානය, සිල්වත් මිනිස්සෙකුට කෑම ටිකක් දුන්නත් දානය පින්වතුනි. හැබැයි බුදුරණසේ පෙන්නනවා ශ්‍රාවක මහා සංඝරත්නය උදෙසා දන් දෙනවා නම් ඒ දානෙහි ඒ විපාක අප්‍රමාණ අසංකීයයි කියනවා. ඒ වගේම පින්වතුනි ඔබ මහන්සි ගන්න සිල් රකින්න, දුස්සීල ජීවිත ගත කරන්න උත්සාහ කරන්න එපා පින්වතුනි. ඔබගේ ජීවිතය දුස්සීල බවත් එක්ක ගෙවිලා යනවා නම් අන්නේ අවාසනාවන්ත භාවයෙන් මිදිලා පින්වතුනි මේ සිල්වත් බව කියන බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ ෂේම භූමියට පැමිණෙන්න උත්සාහ කරන්න. ඒ මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සීලය කියන්නේ මේ ලෝක සත්වයාට විශාල රැකවරණයක් කියනවා, විශාලම යහපතක් කියනවා. ඒ වගේම පින්වතුනි අපි මහන්සි ගන්න ඕනේ සුළුවෙන් හරි නෙප් තමන්ට පුළුවන් විදිහට හරි මෛත්‍රී භාවනාව වේවා යම් කිසි භාවනාවක් වේවා පින්වතුනි මේ සිත දමනය කර ගැනීම පිණිස පින්වතුනි අපි හැමදෙනාම මහන්සි ගන්න ඕනේ බණ භාවනා කරලා තමන්ගේ හිතේ යම් තාක් දුරට දියුණුවක් ඇති කරගන්නට. ඒ වගේම බාගදුරස දේශනා කරන සෑයට බෝධියට වත්පිළිවෙත් කිරීම ඒක තමන්ගේ ජීවිතේට පිනක් කියනවා නේ පින්වතුනි. බෝමලුවක බෝ කොළයක් ඇහිඳත් බෝමලුවක් පිරිසිදු කරත් එහෙම නැත්තම් බුදුරජාණන්සේගේ චෛත්‍යයකට වේවා බෝධින් වහන්සේ නමකට වේවා පින්වතුනි මලක් පහනක් පූජා කරත් පින්වතුනි ඒ හැමදේම අපේ ජීවිතයට පිනක් කුසලයක් රැස් වෙනවා. ඒ වගේම මේ ගුණවත් සංඝයාට මේ මහා සංඝරත්නය ගරු සත්කාර කිරීම දන් දීම කියන්නේ පින්වතුනි තමන්ගේ ජීවිතයට ඒ පින් රැස් වෙනවා නේ. එතකොට තමන්ගේ දෙමාපියන්ට සලකනවා කියන්නේ පින්වතුනි පිනක්. එතකොට වැඩිහිටි මහලු ඒ වැඩිහිටි තමන්ගේ සහෝදර සහෝදරියන්ට සැලකුවත් පින්වතුනි ඒ දේවලුත් පින්වතුනි බුදුරජාණන්සේ දේශනා කරනවා මෙන්න මේ ආකාරයට මේ ප්‍රඥාවන්ත සත්පුරුෂ විසින් මේ ආකාරයට තමන්ගේ ජීවිතයට පින් රැස් කරගන්නට කියනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා මෙන්න මේ යහපත නිසයි කියනවා මේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ මෙන්න මේ දානය ගැන, සීලය ගැන, භාවනාව ගැන, එහෙම නැත්නම් පුණ්‍ය නිදානය ගැන ප්‍රශංසා කරන්නේ කියනවා. එතකොට පින්වතුනි මේ වර්තමානයේ මිනිස්සු මේ පිනට ගරහනවනේ. අපි දකින ඕනි තරම් බෞද්ධයයි කියාගන්න පිරිස් පින්වතුනි මේ දාණයට, සීලයට, භාවනාවට ගරහනවා පින්වතුනි. මේක නෙමේ කරන්න ඕනේ මේක කියනවා, ඒක නෙමේ කරන්න ඕනේ මේක කියනවා. හැබැයි පින්වතුනි අපිට තේරෙන විදිහට නම් ඒ උදවිය තමයි මේක තුල මේ කිසිම දෙයක් කරගන්නේ නැත්තේ. ඒ උදවිය තමන් දෙයක් කරන්නේත් නැහැ. ඒතකොට තව කෙනෙක්ව පින්වතුනි ඒ කාරණාවේ වැළැක්වීමත් සිද්ධ කරනවා නේ. යමෙක් දන් දෙනවා නම් ඒ කාරණාවෙන් බැහැර කරනවා කියන පින්වතුනි, තව කෙනෙක්ව කුසලයෙන් මේ ධර්මයෙන් සීලයෙන් ගුණයෙන් බැහැර කරනවා කියන්නේ පින්වතුනි ඒක විශාල අකුසලයක් නේ. අන්න ඒක නිසා අපි ඒ තත්ත්වෙට වැටෙන්න හොඳ නැහැ. අපි ප්‍රඥාවක් ඇති කරගන්න ඕනේ ඒ බුදුරජාණන්සේ දේශනා කරපු ආකාරයට. බුදුරජාණන්සේ දේශනා කරනවා මේ පිනට බය වෙන්න එපා කියනවා නේ. එතකොට බුදුරජාන් වහන්සේ වගේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් වහන්සේලා පින්වතුනි මෙන්න මේ පින කියන දේ අගය කරනවා. මේ බුදුවරු පින්වතුනි මේ පිනට ගරහන්නේ නැහැ. බුදුරජාන් වහන්සේලා මේ පින් කරගන්නේ කොහොමද කියලා මේ ලෝක සත්‍යයන් මේ පිනේ කුසලේ මේ ගුණේ පිහිටවන්න තමයි මහන්සි ගන්න. අන්න ඒ නිසා පින්වතුන් හැම දිනාම අද දවසේ තමන්ගේ ජීවිතය තුළ මේ ප්‍රාර්ථනාවක් ඇති කරගන්න, සිතුවිල්ලක් ඇති කරගන්න, දන් දීලා සිල් රැකලා මේ බණ භාවනා කරලා තමන්ගේ ජීවිතේට

0: න්ට පුළුවන් ආකාරයෙන් තමන් ජීවිතය තුළ මෙන්න මේ පුුණ නිධානය තැන්පත් කරගන්ට මහන්සි ගන්නවාගේ අපේ පිතු හැම දෙනාව තමන්ගේ ජීවිතය තුළ සිතුවිල්ල ඇති කරගන්ට ඉතින් අපේ පිතු හැමදිනාටම දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ධර්ම මාර්ගය දියුණු කරගෙන ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නටම මේ උතුම් දේශනාව උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුන ඔබ හැම දෙනාටමත් සියත FM මාධ්‍යයේ කාර්ය මණ්ඩලයේ සේවය කරන පින්වතුන් හැම දෙනාටමත් මේ ධර්ම දේශනාවෙන් රැස් කරන්නට යෙදුන උතුම් පුණ්‍ය අනුභව බලෙන් පින්වතුන් හැම දෙනාම නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස ලබත්වා. අපේ පින්වතුන් හැම දෙනාගේම ප්‍රාර්ථනා අභිප්‍රායන් ඉෂ්ට සිද්ධ වෙත්වා. ඒ වගේම දෙවි ඇතිතුරු සසර වසනාතුරු අසත්පුරුෂ ඇසුරක් නොලැබේවා, කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා. පින්වතුන් හැම දෙනාටම සසර මග කෙලවර අමා මහ නිවනින් සැනසීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නටම මේ ධර්ම දානමය වශයෙන් රැස් කරන්නට යෙදුණු සියලුම කුසල් උපකාර වෙත්වා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සාදුකාර දෙදී අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය බලයෙන් සැපයෙන් වර්ණින් දිව්‍ය ආයුෂයෙන් වැඩෙත්වා. දෙවියන්ටද උතුම් ධර්මාබෝධය පිණිසම මේ උතුම් කුසලය උපකාර වෙත්වා. ඒ වගේම අනන්ත සංසාරයේ පුරාවට ඔබ අප නමින් මිය පරලව යන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ උතුම් කුසල එකසේ අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම පරලව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. වහ වහා සංසාර දුකින් අත මිදීම පිණිසම මේ උතුම් කුසලය උපකාර වෙත්වා. ඒ වගේම මේ උතුම් පුණ්‍යානුභාව බලයෙන් ලක්වැසි ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටමත් උතුම් ධර්මයේ පිළිසන්න ලබන්නට වාසනාව ලැබෙත්වා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
1: සියත බණ මඩුව, සියත බණ මඩුව.
2: මෙබඳු දේශකයානෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්ච වංශ ස්වාමින් වහන්සේ.

0: සිස්ටේමිට තියන කාලටයකින් වැඩ කරගන්න විදිිය ගැන උපදෙස් දෙන්න ඕන තරම් කට්ටඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩස් සරුකරගන්න ගේමක් ගහන්ට ලෑස්තිනකට ඔය හුඟක් අය බිසි නැද්ද. ජීවිතය ගොඩ දාගන්ඩ ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත්. තමන්ගෙම කියල ට්‍රක්ටරයක් ගන්ඩ හාවස්තරයක් ගන්ඩ ලොරියක් ඇතම් පොඩි කාරකක් ගණ්ඩ ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්ඩ අද හෙටම සර්වෝධය ඩෙවලප්මන් ෆයිනෑන්ස එකට ගියානං අද හන්නැතිවාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්න සල්ලියාපහු ගෙවන්ඩ තියෙන්නේ යලට මහට යලට මහට. 13:19 දැන් ගණ්ඩකු හෝල් එක අහන්නකු යලට මහට ගෙවන්ඩ දෙන කතාව ඇත්තද කිය. මේක හරිම වටින වැඩක්. සර්වෝධය ඩෙවලප්මන් ෆයිනෑන්ස් වැඩ්ඩෙක් නැති
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732 NIBM, the city university, the place to be.
2: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා. සිත් වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර තමයි.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-2200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-312-477 Global University Partners, Number 221, Dharmapala Mawatha Kolamba 7.
5: Me pay hit kemathi magita. Oba weta genenne.
6: Amrita walata mechchara standards thiyenne.
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: Good morning. දම් වෙලාව උදේ 8 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ये था टॉप स्टोरी
1: පුද්ගල ඝාතන තුනකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට. ගල්ල දංගෙතර ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ විසේ. සැකකරු හබරාදුව තල්පේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙක්. ගල්ල දංගෙතර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය 12 වනදායි. මේ අතර හැටන් දික්කොය ප්‍රදේශයේදී අඹුස මියුලක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරු හාලියන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්. දැන් නිදෙස් පුවතක්. අමරිකාවේ දවල මන්දිර අසල වෙඩි තැබීමක් සිදු කළ සැකකරුවෙකු එරට ආරක්ෂකාංශ විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වෙඩි තැබීම සිදුව තිබුණේ ඊයේ පස්වරුවේදී. දවල මන්දිරයේ ප්‍රධාන ආරක්ෂක කලාපයට ආසන්න වීදියක සිදු වූ මෙම වෙඩි තැබීමෙන් අනතුරුව අමරිකානු රහස් ඔත්තු සේවා සහ පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශයේ වටලනු ලැබුවා. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා හඳුනා ගැනීමෙන් පසු ආරක්ෂකාංශ විසින් ඔහුට වෙඩි තබා ඇති අතර තුවාල පුස්සකකරු රෝහල්ගත කිරීමෙන් පසු මේ

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වාහන 1500ක් කියනවා 2000ක් කියනවා 4500ක් හරි brand new agents අවසින් බොහොම අක්‍රමික විදියට LC ප්‍රමාණයක් ඕපන් කරලා තිනවා අන්තිම සුමානේ කියලා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයලා බලලා මේක ගැන මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තිනවා ඒ ගැන තීරණයක් ගන්න කියලා.
2: වාහන 4000ක් ගෙනාවා කවුරු හරි inside information දීලා ලාභයක් ඔයාගට සම්පූර්ණ වැරදි ගෙනල් තියෙන 1782යි. හැබැයි ඊට කලින් වාහන 7000 ගණන් ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙදී. ඒක විතරක් නෙමෙයි මේ ආශිරන කාරණේ අදාළ බදු වැඩි කරාට පස්සේ මැයි මාසේ 18 වෙනිදා ගෙනලා තියෙනවා වාහන 9420 අතර මේ බදු වැඩිපුර ගෙවන්න ගෙනල් තේ නේනම් අර 1782 පවා සාමාන්‍ය ක්‍රියා පරිපාටිය ඇතුළේ ගෙනාපු එකක් මිසක් කිසිදු ආකාරයකට එහෙම තොරතුරු යන්නේ නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7192 0.7177777
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්න සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
8: කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
9: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
8: මට පාවයව.
9: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලායි සතු කොච්චියෝ.
8: අනා කලින් කියන්නේ නැහැ.
10: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
11: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
8: අහන්න හවස දෙකට සතිය දවස්වල
12: මේ පැයේ හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
13: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
14: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
13: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඔබත් ඒලවල් අවසන් ක්ලාසස් වෙත NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732000 NIBM The City University The Place to Be
1: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7FM breakfast.

0: දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්
5: අලුත් වෙලා
4: පහසු වෙලා
5: තෑගි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
7: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ
8: කැන්ඩස් මේරිම සතුටයි ජීවිතේ
9: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: මෝක් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකට register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: register වෙන්න නම ගම විස්තර 0712800 800ට WhatsApp කරන්න.

0: වැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch ratings A-LKA Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
3: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරුයි සවක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 0112182 86 99 94.
4: මතකද ඒ ස්තියා බලාගෙන ආදරේ කියපු දවස
2: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: සතිය ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩ් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහබාගේ කසුන් රොද්‍රිගෝ.
2: මම කාලයක් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
3: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
3: සිකුරාදා හවස 5ට සියතහන්න.
5: Powered by Bid to Win.

0: good morning දැන්වලා උදේ 9යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: यह था टॉप स्टोरी।
1: පැයවිසි හතරකදී සැකකරුවන් 697 දෙනෙක් අත්අඩංගුවට. ගත වූ පැය 24 තුළ පොලිසිය සිදු කළ අපරාධ බෙහෙවලදී සැකපිට පුද්ගලයන් 697 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධවලට ඍජුව සම්බන්ධ බවට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 15 දෙනෙක්. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයින පුරා පුද්ගලයන් 26,524 දෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. දැන් විදෙස් පුවතක්. අධික උණුසුම හේතුවෙන් හජ් වන්දනාකරුවන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා. මේ මක්කම උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ආසන්න වීමත් සමගයි. හජ් වන්දනාව සඳහා මේ වන විට සහභාගී වී ඇති පිරිස බිලියන 1.5. අධික උෂ්ණත්වය මධ්‍ය වුවද වන්දනාකරුවන්ගේ පැමිණීමේ අඩුවක් නොමැති බවයි සෞදි අරාබිය පැවසුවේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මහත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: නළලෙ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
13: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
14: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
15: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 WhatsApp කරන්න.
16: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
17: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
18: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
19: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
20: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
21: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
22: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
23: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
24: සියත පොකට් මනි අනුග්‍රහය.
25: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
26: 2009 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
27: මේ පැය හිත කැමති නගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
28: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
29: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
30: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
1: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවලා කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
2: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බය දෙකක් එක දිගට.
3: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
1: නෑනේ අරේ වා
4: සින්දු සිතය.
3: ගියත් සපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: වැඩියතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
1: තාත්තේ, මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට වට

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට. අනුග්‍රහය.
2: CD විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු size පොඩි price. ඔබත් A-level අවසන් classes වෙද්ද NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732 NIBM, the City University, the place to be. ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
9: සියතර ක්‍රේසි වෙන්දේසි.
8: සිකුරාදා හවස 5ට සියතහන්න.
10: Powered by Bid to Win.
11: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැහැ නේද?
12: ඕ මම බයයි මකලා.
11: බයයි නේද? මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
12: "හේ මොනවද කිව්වේ?"
11: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය
13: වෙනවා.
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
0: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: good morning දම්බල උදේ 10යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: डिस्ट्रिक्ट का हाईकट तवदुरटत नायाम अवदानम ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විසින් දිස්ත්‍රික් 6ක් සඳහා තවදුරටත් නායාම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔව් විට යටියන්තොට දැරණියක සහ රුවන්වැලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා නිකුත් කර ඇත්තේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම්. රත්නපුර දිස්ත්‍රික්කයේ ආයගම කුරුවිට ඇලීකොඩ සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාද දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කොළඹ ගම්පහ කළුතර සහ නුවරඑළියද නායා මනතුරු ඇඟවීම් නිකුත් කළ දිස්ත්‍රික්ක අතරට අයත්. දැන් විදෙස් පුවත. වෙනිසුලාව වසරේ පළමු යුද හමුදා අභ්‍යාසය සිදු කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමරිකාවේ අත්අඩංගුවට පසුවීමෙන් මාස පහකින් අනතුරුවයි. මෙහිදී සිදු ගුවන් සංදර්ශන ඇමරිකාවේ හමුදා මෙහෙයුම් අධීක්ෂක ෆ්‍රැන්සිස් ඩොනවන්ගේ අධීක්ෂණය යටතේ සිදුව තිබෙනවා.
0: Theater Top Story.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පෙබරවාරි මාසේ ඉන්ධන ආනයන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුමක් ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන මම ඔබට සාධිත කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312477. Global University Partners number 221 Dharmapalamavata Kolamba 7
3: Siri Ward Samajikayan Sadaha Cargill's Food City within Megawattam Milka Sampurna Yode Sahita Kiripiti Itiri Rupayal 200 Dilma Premium Tea Itiri Rupayal 190 Ocean Star Jack Mackerel Itiri Rupayal 151 Extra Itiri Rupayal 220 Cargill's Food City
4: Itturum Ginumakata 107ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premium Savings Ituru කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
6: කැඩපත කැඩපත. මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
7: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
6: මට පාවයාව.
7: මං කියන්නගේ ඒ කාටවත් වැඩින් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
6: අන්නා කලින් කියන්න එපැයි.
8: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
9: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
6: අන්න හවස දෙකට සතිය දවස්වල.
10: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
11: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
12: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
16: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියේ 4.5යි. සඵල පොලිසියේ 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
17: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
18: මේ පැය හිත කැමති නගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
19: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
20: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
21: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩු මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 245යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 156යි මෙම මිල කනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 මේ මාස 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
1: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
2: මතකද ඒ ස්තිහා බලාගෙන ආදරේ කියපු දවස

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ඒලවල් අවසන් කලසි ස්වෙක්ද NIBM ද සිටි නිසිටි සමකින් ඔබේ ගලෝබල් ලයිෆ් එක ගොඩනගාගන්න UK, ඔස්ට්‍රේලයා, මැලේසියා හෝ රශ්යා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධයක් බිස්නස් කම්පියුටින් ඩිසයින් ඩේට සයින්ස් ඉංජිනීරින් ලැංග්වේජස් සයිකොලොජි හෝ ලොජිස්ටික්ස් යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM ද සිටි නිසිටි ද ප්ලේස් ටු බී
1: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා
2: දුවේක Facebook එකට දැම්මද
1: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක
4: සීත Voice of Family
3: register වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න

0: දැම්බලා උදේ 10යි විනාඩි 52යි.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීස් ෆුඩ් සිටි වෙතින් රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 245යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි, දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි, පිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 156යි. මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මේ මාස 22 සිට 24 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69900 99 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
4: කාටත් හොරෙන්

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ඔබත් ඒලවලවසන් ක්ලසිස් වෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM ද සිටි යුනිවර්සිටි the place to be
1: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි. මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: register වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: දැන් වෙලා උදේ 11 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙහිපාලේ නැවැත්තාගේ සමීපතමයෙකු ඇතුළු දෙදෙනෙකු අයිස් මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව මෙත්තාරම ප්‍රදේශයේදී. සැකකරුව සතුව තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සුවා කැරුණා. දෙහිබාලේ නැමැත්තාගේ මෙරට මද්‍රව්‍ය ජාලයේ මෙහි වූ ජනා නැමැත්තාද අත්අඩංගුවට ගත් දෙදෙන අතර සිටින බවයි පොලිසිය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. ඉරාන සාම කිවිසුමට සාපේක්ෂව කඩිනමින් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශය අසත්‍යක් බව ඉරානයේ පවසනවා. ඉරාන ෆාස් ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ තීරණය අමෙරිකාව නොව ඉරානයේ සතු තීරණයක් වන බවයි. ඉරානය සමග සුභවාදී සාම සාකච්ඡාවක් ඇතිකර ගැනීමට හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. සියටෘත් සමාජ මාධ්‍ය සටනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ දින කිහිපයක් තුළ සාම සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි. සාම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස හෝමු සමුද්‍ර සන්ධියද කඩිනමින් විවෘත වනු ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. සේත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Theater Top Story.

මේ කෙවෙන්නේ ජීවිතේ ලස්සනම කාලේ. ඇයි මං එහෙම කියන්නේ? එහෙම කියන්න හේතුවක් තියනවද? ඔව්. උදේ 11යි විනාඩි 8ක් වෙලා තියෙද්දී දන්නව මේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා නේද? මේ ඇවිල්ලා ඉන්නේ මාෂි. මාෂිතින් ඉරිදට ලස්සන සින්දු අරගෙන හවස 4 වෙනකන් ඉන්නේ නැන නිසා ඔන්න අදත් ඒ පුරුද්දේ විදිහටම අරගෙන ආවා. මැසේජ් එකක් එවන්න කියලා මතක් කරන්න ඕන. මම නම්බර් එක මතක් කරන්නම් ඉක්මනට. 0711982894 තමයි අපේ WhatsApp නම්බර් එක. ෆෝන් එක අතේ නේද තියෙන්නේ? මම දන්නවා. ෆෝන් එක අතේ තියාගෙන මං එනකම් බලාගෙන හිටියේ කියලා. එහෙනම් ඉක්මනට මැසේජ් එකක් එවන්න. හවස 4 වෙනකන් මං ඉන්නවා.

0: ඇතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වාහන 1500ක් කියනවා 2000ක් කියනවා 4500ක් හරි brand new agents විසින් බොහොම අක්‍රමික විදියට LC ප්‍රමාණයක් ඕපන් කරලා තිනවා අන්තිම සුමානේ කියලා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයලා බලලා මේක ගැන මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තිනවා ඒ ගැන තීරණයක් ගන්න කියලා.
2: වාහන 4000ක් ගෙනාවා කවුරු හරි inside information දීලා ලාභයක් හොයාගත්ත සම්පූර්ණ වැරදි ගණන් තියෙන 1782යි. හැබැයි ඊට කලින් වාහන 7000 ගණන් ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙදී. ඒක විතරක් නෙමෙයි මේ ආශිරම කාරණේ අදාළ බදු වැඩි කරාට පස්සේ මැයි මාසේ 18 වෙනිදා ගෙනලා තිනවා වාහන 9400
0: උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7127 777.
6: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩක් නැති.
7: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
8: සෙන්ඩි, ආස්ටෝරිය, මාෂි, විෂ්මි.
7: මට පෝයාව
8: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
7: අන්නා කලින් කියන්නේ පැයි
9: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
10: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
7: අහන්න හවස දෙකට සතිය දවස් වල.
11: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
12: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
13: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
15: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.
3: කොන්චෙන් බයි මාර්ක්.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාව වල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Rest in
2: වගේ આવත් ඉතින් එක
4: ඉවරයිනේ. මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම බිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් within දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
14: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
15: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
16: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බෑය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිලිසි මුලාරේ මුචාත්තාරේ
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා
2: දුවේක ෆේස්බුක් එකට දැම්මද?
0: ෆේස්බුක් විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
6: සීත වොයිස් ඔෆ් ෆැමිලි
5: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

ලස්සන සිංදුවක් අහන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. මේ පුංචි රටේ අපි කවදාහරි කොතනක හරි හමු වෙයිද? සමහර විට අපි දෙන්න හමු වෙයිනේ. හරි, බලමු මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා. මැසේජස් ඇවිල්ලා තියෙන නිසා ඒ ටික ඉක්මනට මතක් කරලා අපි සින්දු අහමු. ආදරේ අහස තරම් කියලා මැසේජ් එකක් මට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් නමක් ගමක් නැහැ. නමගම එවන්නේ ඉතින්. මන් දන්නේ නැහැ නේ මට කවුද මේ ආදරේ කරන්නේ කියලා නේද? ඒ වගේම අනුරත් ඔන්න මැසේජ් එකක් එවලා තියෙනවා. අනුර, මේ සින්දුවට එකතු කරගන්න, දිගටම අහගෙන ඉන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: We can see a third.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනිවි රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
7: වෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414. කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000. NIBM The City University The Place to Be.
9: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
10: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
9: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
11: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
9: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න.
12: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
13: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
7: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
14: Fiat Crazy Vendezi.
7: සිකුරාදා හවස 5ට සියත අහන්න.
15: Powered by Bid to Win.

0: දැන් වෙලාව දවල් 12යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: බැසි සහිත කාලගුණෙන් 28,000කට පීඩා. නිවාස 836කට හානි. ඇඟලුම් අපනයනය 106කින් පහලට. ගල්ලඟුරු ජනාධිපති කොමිසමට 25 දෙනෙකුගෙන් පැමිණිලි. හෝමුස් පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයේ ප්‍රතිචාර.
0: දේශීය සියත. Local news on සියත.
1: දිවිනාශ්‍රිතව පැවති වැසි තත්ත්වයේ මේ වන විට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලුකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරකපුසා වයඹ පළාත්වල මෙන්ම මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අදත් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර හා සබරකපුව පළාත්වල සහ ගාල්ලහා මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 50ට වැඩි වැසිද ඇති විය හැකි. දිවිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතව වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කැලණි කළුගංගා සහ අත්තනගලුවේ ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කළුගගේ ජල මට්ටම මිල්ලකඳ ප්‍රදේශයෙන් තවදුරටත් සුළුකම් වතුර මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ.
2: කළුගඟ ජල මට්ටම තමයි විශේෂයෙන්ම ඒලගේ තියෙන ඇතැම් ස්ථාන. විශේෂයෙන්ම කළුගඟේ කුඩා ගඟ කියන මිල්ලකන්ද මිනු මධ්‍යස්ථානයේ ජල මට්ටම සුළුගම් වතුර මට්ටමක තවමත් පවතිනවා. කුටුපාවුල ජල මට්ටම ක්‍රමයෙන් තම සෙමෙන් වැඩි වීම පවතිනවා. අනිකුත් රත්නපුර සහ එල්ලගාව ජල මට්ටම ක්‍රමයෙන් පහත බසින

0: තියෙනවා. කැලණිගඟේ ජල මට්ටම මේ වෙන විට අඩු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම හංවැල්ල සහ නාගලාව වීදියේ ජල මට්ටම් ක්‍රමයෙන් සාමාන්‍යතර පත්වෙමින් පවතිනවා. ඒ වගේම ඉහළ ද්‍රෝණියේ ඊයේ දිනේ වර්ෂාපතර නොමැතිකමත් නිසා ඉහළ ද්‍රෝණියේ ජල මට්ටම් ක්‍රමයෙන් පාතබසමින් තියෙනවා. ඒ වගේම අත්තනගලුවේ දුණමලේ ජල මට්ටමත් ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින්නේ. කෙසේ නමුත් ඊටම සෙමෙන් තමයි අඩු වෙන්නේ. ඒ නිසා පහළ ගම් පහ සහ කටාන ජයාල වැනි සුරැතම් පහත් බිම්වල තවදුරටත් ජලය රැඳී තියෙන්න පුළුවන්. නමුත් වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ.
1: දින කිහිපයක් පැවති අයපත් කාලකුණේ හමුවේ පුද්ගලින් 28,000කට අධික පිරිසක් බලපෑමට ලක් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එම මධ්‍යස්ථානයේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ පවුල් 7,482කට අයත් පුද්ගලයන් 28,933ක් බලපෑමට ලක්ව ඇති බවයි. නිවාස දෙකකට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධහානි සිදු වූ නිවාස සංඛ්‍යාව 836ක්. සුරක්ෂිතතා මධ්‍යස්ථාන 491ක පුද්ගලයන් 1731 දෙනෙකු රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 6ක් සඳහා තවදුරටත් නායාම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ හෙට පෙරවරු 6 දක්වා බල පැවැත්වෙන පරිදි. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිෝ විට යටියන්තොට දැරණීකල සහ රුවන්වැල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා නිකුත් කර ඇත්තේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම්. රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම කුරුවිට ඇලියකොට සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ සඳහාද දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කොළඹ ගම්පහ කළුතර සහ නුවරඑළියද නායාම අනතුරු ඇඟවීම් නිකුත් කළ දිස්ත්‍රික් අතරට අයත්. සහල් ආනයනය කිරීම හේතුවෙන් මෙරට සහල් අලවිය 40%කින් පහත ගොස් ඇති බව මරතගහමුල සුළු හා මධ්‍ය පරිමාණ සහල් මුල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති බී.කේ. රංජිත් පැවසුවේ සහල් මුල් හිමියන් විසින් වී මිලදී ගැනීමද අත්හිටුවා ඇති බවයි.
2: මරතගහමුල තොගවිලඳ මධ්‍යස්ථාන ඇතුළු සමස්ත රටේම තොගවිලඳ සැල්වල තොග මධ්‍යස්ථානවල සහල් අලවිය 40%කින් පමණ අඩු වෙලා තියෙන්නේ. එක්කලාම සහල් මිලත් අඩු වෙන නාඩු සහ සුදු කැකුළු රතු කැකුළු එලෙකුතු ප්‍රමාණය මිල අඩු වෙලා තියෙනවා. එක්කලාම සම්බ සහල් උත් අලවිය අඩු වෙලා තියෙනවා. කිරි සම්බ සහල් මිල යම් කිසි ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. එක්කලාම වී අද මේනකොට වී මිලත් වී අලවි කරගන්න බැරි මට්ටමට ගොවියන්ට සීතව රැස් කරපුවා අන්දයට පවසාර පත්‍රය දෙනවා. වී මොල් මිල ගන්නේ නැහැ. ඒකට ප්‍රධාන මිල සාධක කියලා තියෙන පිටරින් අනන්නේ කරන සහල් වෙලඳ පොලේ තියෙන නිසා සහල් අලවිය සැලකුතු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන්නේ. එනිසා නාඩු සහ සුදු කැකුළු රතු කැකුළු වර්ග වල මිල අඩුවීමක් තමයි තියෙන්නේ.
1: පාරිභෝගික අයිතිය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පැවසුවේ රට තුළ පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලක්ම පාලනයෙන් තොර වී ඇති බවයි.
3: පාරිභෝගික කටයුතු අධිකාරියට යම් කිසි කාර්යයක් මේ අවස්ථාවේ පැවරලා තියෙනවා. නමුත් ඒ කාර්ය ඔවුන් පවරාගෙන කරන්නේ නැති බව අපිට මේ අවස්ථාවේ පෙන්ල යනවා. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඩොලර එක වැඩි වෙන එක ආර්ථික ප්‍රශ්නයක්, ඒක රටේ ප්‍රශ්නයක්, ඒක මහ බැංකුව විසින් පාලනය කරන්න ඕන දෙයක්, මේ රටේ පාරිභෝගිකයන් පාලනය කරන්න බැරි දෙයක්. හැබැයි මේ අවස්ථාවේදී ඩොලරේ මිල වැඩිවීම නිසා කඩුකඩකාරයන් තමන්ගේ මිලවල් වැඩි කරන්න අලෙවි කරන්න හදනවා නම් ඒකට වැටබඳින්න පාරිභෝගික කටයුතු අධිකාරිය ඒ බලතල ටික ලබලා දෙයි.
1: පවතින අයහපත් කාලකුණික තත්ත්වයේ හේතුවෙන් එළවලු මිල ඉහළ ගොස් ඇති බවයි දබුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැවසුවේ. කැරට් කිලෝවක් රුපියල් 500ක්, බෝංචි කිලෝවක් රුපියල් 600ක්, ලීක්ස් කිලෝවක් රුපියල් 400ක් ලෙස අද දිනේ වාර්තා වනවා. ඩොලර් හිඟයක් රට තුළ ඇති වුවහොත් ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇති බව ජාතික වෘත්තීය හා සිවිල් අයිතිවාසිකම් පෙරමුණ පවසනවා. ඒ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවේ යළි රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට රජයේ වගකිව යුතු බවයි.
4: ඩොලර් වලින් ගෙවිය යුතු වන මුදල් නිසි පරිදි ගෙවා ගත නොහැකි තත්ත්වයක් උදා වුණොතින් ඖෂධ සැපියුම්කරුවන් මෙරටට ඖෂධ ලබා නොදෙන තත්ත්වයක් නිර්මාණය වුණොත් එමත් අපේ රටේ 2020-22 කාල සීමා වගේ ඖෂධ හිඟයක් ඇති වෙන්න දැඩි අවධානමක් පවතිනවා. අපි මේ ගැන අවස්ථා කීපයකදීම අනතුරු ඇඟවීම් කළා. කල්තියාමේ ඇතිවිය හැකි සෞඛ්‍ය අර්බුදයට සූදානම් වීමේ අවශ්‍යතාව, හැබැයි ඒ සම්බන්ධව අපිට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් ධනාත්මක හෝ සාධනීය ප්‍රතිචාරයක් දක්නට ලැබෙන්නේ නැහැ.
1: ඩොලරේට සාපේක්ෂව මිල ඉහළ දැමීමට නොහැකි වුවොත් රට තුළ ඖෂධ හිඟයක් ඇති විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ සැල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ලේකම් ඖෂධවේදී සිද සුරංග පැවසුවේ ඖෂධ මිල 20%කින් මිල ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ඖෂධ සමාගම් ඉල්ල ඇති බවයි.
5: අපේ කන්ට්‍රෝල් ප්‍රයිස් එකක් තියෙනවා. මේ කන්ට්‍රෝල් ප්‍රයිස් එක දාලා තියෙන NMR ප්‍රයිස් කමිටියකින්. දැනට මම දැක්කා අපේ ඖෂධ ගෙන්නන්නේ මේ සංගමයේ කියලා තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රයිස් ඉන්ක්‍රීස්මන්ට් එකක් ඕනේ. මොකද දැන් ඩොලර් රේට් එක වැඩි වෙලා තියෙනවා. එතකොට ඊළඟට ෆෝල් පැත්තෙන් වැඩි වෙලා තියෙන හැම පැත්තෙම ලංකාවේ විශේෂයෙන්ම පැකින් පැත්ත, ට්‍රාන්ස්පෝර්ට් පැත්ත හැමතැනම වැඩිලා හිඳ මේගොල්ලෝ ඊට සාපේක්ෂව මිල වැඩිවීම සඳහා 20%ක මිල වැඩිවීමක් කියලා තියෙනවා. ඒකේ NMR එකේ අතේ තමයි තියෙන්නේ. මේක දැන් ඇත්තට මේක සාමාන්‍යම මම හිතන්නේ. මොකද දැන් අපි දන්න හැමදේම වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්ක මේ මම හිතන්නේ ඒක දිය යුතුයි. එහෙම නැතුනොත් එහෙම මම හිතන ලොකු ඉද ඉංගියක් වෙයි. මොකද එහෙම වුණොත් ඒගොල්ලන්ට අවශ්‍ය ඖෂධ ගෙන්න ගන්න බැරි වෙනවා. ඒ වගේම මෙටීරියල් විශේෂයෙන්ම ඒවත් ගෙන්න ගන්න බැරි එක.
1: මෙරට ඇඟලුම් අපනයනයේ 6%කින් පහතකොස් ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගමය පවසනවා. ඒ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු පැවසුවේ ඇඟලුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී රජයේ මන්දකාමී ලෙස කටයුතු කරන බවයි.
6: ඇමරිකාව ලෝකෙම කරන ඇඟලුම් මානසික 12කින් වැඩි වෙලා තියෙනවා. අපෙන් අඩුල දින 6ක් වගේ. ඒ හින්දා අපිට ඒක ලොකු මේකක් නැහැ. ඉතින් ගොඩක්ම මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න වෙන්නේ වරින්න ග්ලෝබල් කියන්නේ ගෝලීය වශයෙන් තියෙන ප්‍රශ්න ටික විසඳුනොත්. ඒ වගේම අපේ රටේ යාම් ප්‍රතිපත්තිමය වෙනස්කම් සමහර වෙලාවට කරන්න වෙනවා. මොකද අපි ගොඩක් දේවල් අපි ගොඩක් තීරණ ගැනීමේ පොඩි අල්මරු ස්වභාවයක් තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මම හිතන්නේ සමහර දේවල් එහෙම කරන්නත් බැහැ. මොකද ජාතික බුද්ධි අරමුදලේ එක්ක තියෙන එකඟතාව නිසා සමහර දේවල්
1: අමරිකානු ඩොලරයක විකුණු වටිනාකම රුපියල් 353.17ක් බවට පත්ව තිබෙනවා. ඒ ගැනුම් අනුපාතය රුපියල් 342.67ක්. රටේ පවතින සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව අවබෝධයෙන් පසු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කුලියාපිටිය නගර සභාවේ පැවති උත්සවයකට එක්වෙමින්.
7: ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව තුළ සම්මතයක් තිබෙනවා. අවම වශයෙන් හැම මොහොතකම අපේ විදේශ සංචිතවල මාස 3ක ආනයන වටිනාකම ආවරණය වෙන සංචිත ප්‍රමාණයක් තිබිය යුතුක තිබෙනවා. අපේ රටේ මේ මොහොත වෙන විට බිලියන 7ක් පමණ සංචිත තිබෙනවා. ඒ බිලියන 7ක සංචිත වලට ගැළපෙන ආනයනික වටිනාකම හැම මාසයකම ආනයන වලට අපි කැප කරනවා ඇමරිකන් ඩොලර් බිලියන 2ක්. ඒකේ මේ තත්ත්වය දිහා බැලුවහම අපි ප්‍රශ්න කරන්නට ඕන අපිට මාස 3ක ආනයන ආවරණය කරන්නට තරම් සංචිත තිබෙනවා. එන්න එන්නම තෙල් මිල වැඩි වුණොත් එන්න එන්නම අර ආවරණය කරගත හැකි ප්‍රමාණය ආනයනික වටිනාකම එන්න එන්න අඩු වෙනවා.
1: පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල සඳහන් කළේ රටේ ආර්ථික ඉදිරියේදී දරුණු කඩාවැටීමකට ලක්වනු ඇති බවයි.
8: ආර්ථික විද්‍යාවේ හෝඩිය කියුවා එක් දන්නවා විනිමය අනුපාතික ස්ථාවරව පවත්වා ගැනීම මහා බැංකුවක ප්‍රධානතම කාර්යයක්. මොකද ඒ ස්ථාවරත්වය නැති වුණු ගමන් ආර්ථිකය කඩාවැටෙනවා. විනිමය අනුපාතිකේ පිරිහෙන්න උද්ධමනය වැඩි වෙනවා. විදේශ විනිමය සංචිත අඩු වෙනවා. ඒ නිසා රටේ නිෂ්පාදනය කඩාවැටලා විරකියාව ඇති වෙනවා. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම බලපාන කාරණයක්. ඒ ඉතින් එවැනි දෙයක් නොදන්න කෙනෙක්ද අපි ගාව ඇවිදින පුස්තකාල වැනි ආර්ථික විද්‍යාව ගැන ප්‍රාමාණික දැනුමක් තියන අය ඉන්නවා කියලා ජනාධිපතිතුමා ගෙනල්ලා තියෙන කියන එක ඕන කෙනෙකුට හිතෙනවා. ඒ නිසා රටේ නුදුරු අනාගතය ගැන අපි හැමෝටම ලොකු බයක් තියෙනවා.
1: මේ වන විට මෙරට ණය බර ඇමරිකානු ඩොලර් බිලියන 107ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කළේ.
9: චන්ද්‍ර කුමාර් දිසානායක මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් වෙනකොට ඩොලරක තිබුණ රුපියල් 292ට එතකොට රුපියල් 44කින් ඩොලරක වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඩොලරක රුපියලකින් වැඩි වුණොත් ලංකාවේ ණය බර බිලියන 40කින් වැඩි වෙනවා. ඒ නිසා දැන් මේ මොන කයිය ගැහුවත් බිලියන 2000කින් විතර ණය වැඩි කරලා තියෙන චන්ද්‍ර කුමාර් දිසානායක ආයෙත් පස්සේ එයා රට බාර ගනිද්දි අපේ රටේ සමස්ත ණය බර ඩොලර් බිලියන 93යි. දැන් ඩොලර් බිලියන 107.2කට වැඩි වෙලා තියෙනවා.
1: ගල්ලංගරු ආනයනය සම්බන්ධයෙන් සුවපැලීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පුද්ගලයන් 25 දෙනෙකු තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. කොමිසමේ ලේකම් ඩී.වී. බන්දුලසේන සඳහන් කළේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සහ හිටපු මැති අමතිවරුන්ද එම පිරිසට අයත් බවයි. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා ලිඛිත තොරතුරු ලබා ගැනීමේ කාලය පසුගිය 22 වනදා අවසන් වුණා. කොමිසම් වෙත ලැබුණු ලිඛිත අදහස් විමර්ශනය, විගණන වාර්තා සහ ප්‍රසම්පාදන වාර්තා අධ්‍යයනය මේ වන විට සිදු කරමින් පවතින බවයි කොමිසමේ ලේකම්වරයා සඳහන් කළේ. ලිඛිත අදහස් විමර්ශනය කිරීමෙන් පසු අදාළ පුද්ගලයින් සාක්ෂි විමසීම සඳහා කොමිසම් වෙත කැඳවීමට නියමිතයි. ගල්ලඟුරු ආනයනය ආරම්භ කළ දින සිට පසුගිය අප්‍රේල් මස 16 වනදා සිදු සිද්ධීන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාපත් කරනු ලැබුවා. මේ අතර ගල්ලඟුරු වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ඉදිරි දින කිහිපයේදී කතානායකවරයාට බහර දීමට නියමිත බවයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර සඳහන් කළේ.
10: අපි කෝප් කමිටු විදියට කරන ලද විමර්ශනයේ ප්‍රතිඵලය විදියට ගත්තම එහි වාර්තාව මේ වෙනකොට සම්පූර්ණ කරමින් ඉන්නවා. ඒ වාර්තාව අපි සභාගත කරන්න ඕන. ඒ සභාගත කරන ගමන් අපි එහි විශේෂ කරුණු සම්බන්ධව විමර්ශනය නිල්ලන්න අවස්ථාව අපිට තියෙනවා.
1: මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම් සංජීව දම්බික සඳහන් කළේ කොළඹ වරාය තුළ නැංගුරම්ලා ඇති ගල්ලඟුරු නෞකා දෙකක් හේතුවෙන් රටට පාටු සිදුවී ඇති බවයි.
11: මේ වෙනකොට වරායේ නැංගුරම් දාගෙන තිබුණා නැව් තුනක්. ඒ නැව් තුනෙන් එක නැවක් ගොඩ බාන්න ගත්තා. දැන් නැව් දෙකක් මෙට්‍රික් ටන් 120,000. මේ වෙනකොට සතියකට වැඩි කාලයක් වරායේ නැංගුරම් දාගෙන ඉන්නවා. හැබැයි අපි දන්නවා ඩැමරේජ් ගිවන්නේ නැහැ කියලා මේ ආණ්ඩුව කියනවා. අපි දන්නවා මේවා බාන්න ඉන්දියානු සමාගමකින් ගෙනල්ලා තියෙනවා බාච්. දැන් මේ බාච් වලට ගෙවන්න වෙනවා අනිවාර්යෙන්. ඒකට මේ පාඩුව කවුද වගකීම ගන්නෙ?
1: උණුකර නිවාගත් ජලය සහ පිරිසිදු ආහාර භාවිතයෙන් මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය පාලනය කරගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. ඒ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ වන විට රෝගීන් 60 දෙනෙකු පමණ වාර්තා වී ඇති බවයි. රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා සියලු පියවරගෙන ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළා.
12: මේ දිනවල මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් වාර්තා වෙනවා. අපි ඒක ඉස්සෙල්ලාම දැක්කේ දෙනියාය ප්‍රදේශයේ පාසල් අතර විශේෂයෙන්ම. මේ වන විට දියතලාව, ඒ වගේම බැලිමඩ සහ රිකිලි රෝහල්වලත් මේ පහුගිය සති දෙක විතර කාලය තුළදී මෙම රෝගීන් වාර්තා වීමක් වුණා. මේ ගැන විශේෂයෙන්ම අපි වසංගත රෝග ඒකකයේ, ඒ වගේම පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි ගවේෂණ ආවේක්ෂණ කටයුතු සිදු කරා.
1: දරුවෙකුගෙන් තවත් දරුවෙකුට මෙම රෝග තත්ත්වය බෝ විය හැකි බවයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කළේ.
13: මේ රෝගයේ ලක්ෂණ තමයි උණ, තද හිසරදය, ඒ වගේම වමනේ යෑම වැනි රෝග ලක්ෂණ පිට දකින්න හම්බ වෙනවා. මේක ව්‍යාප්ත වෙන විදිහට බැලුවොත් අපි සැක කරන්නේ බොහෝ දුරට අපවිත්‍ර වුණ ජලය හෝ ආහාර සමගින් තමයි. මේක අපි කියනවා ෆීකෝරල් රූට් එකකින් තමයි මේ වෛරස් එක වැතිරිලා තියෙන්නේ. මේක රෝගියාගෙන් රෝගයකට බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ දේවල් පරිහරණය අපීමත් තුළින් තම ළඟ ආශ්‍රයකින් බෝ විය හැකි.
1: මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගියදා දෙනියාය කලාපයේ පාසල් 4ක් වසා දැමීමද සිදු වුණා. දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙහිපාලේ නැමැත්තාගේ සමීපතමයෙකු ඇතුළු 2 දෙනෙකු අයිස් මාත්‍රාවේ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ වෙසෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව මෙත්තාරාම ප්‍රදේශයේදී. සැකකරුව සතුව තිබි අයිස් මාත්‍රාවේ ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක්ද සුවා කැරුණා. දෙහිපාලේ නැමැත්තාගේ මෙරට මාත්‍රාවේ ජාලයේ මෙහෙයූ ජනා නැමැත්තාද අත්අඩංගුවට ගත් 2 දෙනා අතර සිටින බවයි පොලිසිය පැවසුවේ. මේ අතර ගතූපැ 24 තුළ පොලිසිය සිදු කළ අපරාධ මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයන් 697 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධවලට ඍජුව සම්බන්ධ බවට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 15. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයිනපුරා පුද්ගලයන් 26,524 දෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. ගතූපැ 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති වරින්තුකරුවන් සංඛ්‍යාව 402 දෙනෙක්. මෙතර ගාල්ල දංගෙදර ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ විසේ. සැකකරු හබරාදුව තල්පේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙක්. ගාල්ල දංගෙදර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය 12 වනදායි. හැටන් දික්කොයි ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු හාලියය ප්‍රදේශයේ පදිංචි 37 වැනි පුද්ගලයෙක්. ඉරාන සාමගි විසුමට සාපේක්ෂව කඩිනමින් හෝමෝ සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශ අසත්‍යක් බව ඉරානයේ පවසනවා. ඉරාන ෆාස් ප්‍රවෘත්ති ඒජන්සි පැස්වේ හෝමෝ සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ තීරණය අමෙරිකාව නොව ඉරානයේ සතු තීරණයක් වන බවයි. ඉරානයේ සමග සුභවාදී සාම සාකච්ඡාවක් ඇතිකර ගැනීමට හැකිවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. සෙට්‍රුත් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ දින කිහිපයක් තුළ සාම සාකච්ඡාව පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි. සාම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස හෝමෝ සමුද්‍ර සන්ධියද කඩිනමින් විවෘත වනු ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. අමෙරිකානු ඉරාන ගැටුම ආරම්භයේ සිටම සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙක් ලෙස කටයුතු කළේ පාකිස්තානයයි. පාකිස්තානි හමුදා ප්‍රධානි සයිඩ් ආසීම් ඊයේ ඉරානයේ සංචාරයකට නිරත වුණා. ඒ සාම සාකච්ඡාවේ එක් අදියරක් ලෙසයි. අමෙරිකාවේ දවල මන්දිර අසල වෙඩි තැබීමක් සිදු කළ සැකකරුවෙකු එරට ආරක්ෂකාංශ විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වෙඩි තැබීම සිදුව තිබුණේ ඊයේ පස්වරුවේදී. දවල මන්දිරේ ප්‍රධාන ආරක්ෂක කලාපයට ආසන්න වීදියක සිදු වූ මෙම වෙඩි තැබීමේ අනතුරුව අමෙරිකානු රහසොත්තු සේවා සහ පොලිස් කණ්ඩායම් මෙම ප්‍රදේශ වටලනු ලැබුවා. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා හඳුනා ගැනීමෙන් පසු ආරක්ෂකාංශ විසින් ඔහුට වෙඩි තබා ඇති අතර තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නසීර් බෙස් නැමැති 21 වැනි එම පුද්ගලයා මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලැබූ අයෙක් බවද අනාවරණය වුණා. යලි සිරස්තල වැසි සහිත කාලගුණයෙන් 28,000කට පීඩා, නිවාස 836කට හානි, ඇඟලුම් මපනයන 6%කින් පහළට, ගල්ලඟුරු ජනාධිපති කොමිසමට 25 දෙනෙකුගෙන් පැමිණිලි. හෝමෝස් පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
14: ලොව පුරා සැරිසරා සත්‍ය 100%ට ගත් සීත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: තමන්ගේ පවුල බිස්නස් හැමදේම ලස්සනට බැලන්ස් කරගෙන ඉන්න රට් කියන බිස්නස්මන්ගේ ලයිෆ් එක තමන්ගේ ඉස්කෝලේ කාලේ හොස්ටල් එකේ හිටපු යාළුවෙක්ින්ද සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා.
2: එතනින් එහාට මොනවද වෙන්නේ කියලා අපිට බලන්න පුළුවන් වෙන්නේ ජෝන් සීනා මේන් කැරක්ටර් එක කරන ලිටල් බ්‍රදර් මූවි එකෙන්.
3: Oh my gosh. Our brother was in a car accident.
1: Netflix කියන්නේ මේ මාසේ ෆිල්ම් එක රිලීස් කරනවා කියලා. ජෝන් සීනා එක්ක කොමඩි කින් කෙනෙක් උණු එරික් ඇන්ඩ්‍රේ ෆිල්ම් එකේ සබ් මේන් කැරක්ටර් එකක් කරනවා.
3: I barely remember. Brother? Is that you?
2: ට්‍රේලර් එක බලපු ගොඩක් ෆෑන්ස්ලා කියලා තිබ්බේ ජෝන් සීනා මේ වගේ කොමඩි මූවිස් වලට හරියටම මැච් වෙනවා කියලා.
1: එහෙනම් ලෑස්ති වෙන්න. ජෝන් සීනාගේ අපි හිතන්නේවත් නැති වයිබ් එකක ලිටල් බ්‍රදර් මූවි එක බලන්න.
3: It's not on any
0: Talk of the Town.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 245යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි, දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි, පිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 156යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 මේ මාස 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
3: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 4700550 අමතන්න.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
5: සීඩීබී රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොවුමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
6: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා
7: දුවේක ෆේස්බුක් එකට දැම්මද?
6: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
7: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක. සීත වොයිස් ඔෆ් ෆැමිලි. රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
7: Honor සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,000 99 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
9: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් හිටියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
10: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
11: Fiesta Crazy Vendezi.
10: සිකුරාදා හවස 5ට සියත අහන්න.
12: Powered by Bid to Win.
13: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැහැ නේද?
14: ඕ මම බයයි මගලා.
13: බයයි නේද? මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
14: "හේ මොනවද කිව්වේ?"
13: "කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වෙනවා."
15: "ඩාඩං." ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
0: අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: දැන් වෙලාව දවල් 1යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

මට හිතනවා ලස්සන සින්දුවක් ඇහුවොත් හොඳයි කියලා. ඔබටත් එහෙම හිතනවද? මට හිතෙන්නේ මට හිතන දේමයි ඔබටත් හිතෙන්නේ නේද? හරි, ඉතින් අලුත් පැයක් ඔන්න පටන් අරගෙන තියෙනවා. මෙසේජ් එකක් එවන්න කියලා මතක් කරන්න ඕන. 0711982984 කියන අපේ WhatsApp නම්බරයකට. එහෙනම් අපි සින්දුව අහමුනේ. හවස 4 වෙනකන් මාෂි ඉන්න නිසා එන්න මේ පැත්තට.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් ගන්න තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
5: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
7: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0721132777
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
12: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
13: කඩපත කඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
14: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
13: මට පාවයාව.
14: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
13: අන්නා, කලින් කියන්න එපැයි.
15: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
16: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
13: අහන්න, හවස දෙකට සතිය දවස්වල.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: වීකන් සියත
2: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
3: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: ඔබත් ඒලවලවසන් ක්ලාසස් වෙත NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732000 NIBM the City University the place to be
1: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන් ලස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
11: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
12: ප්‍රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලස් වෙබින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
2: නෑනේ අරේ වා සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
1: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ අංචාගාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
6: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
5: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනිවි රන්න ඇදෙන ස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
8: ඩොරකුළු වැරෙන මතක සේප්පෝ.
9: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාම අහන් ඉන්නවා.
8: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
10: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
8: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
11: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
12: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසිය ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
13: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. හිස්තැනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
14: Fiesta Crazy Vendezi.
13: සිකුරාදා හවස 5ට සියත අහන්න.
15: Powered by Bid to Win.

0: වසරකට මෙරටින් ගැබ්ගෙල පිළිකාරෝගෙන් 1200 දෙනෙකු පමණ හඳුනාගන්නා බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසනවා. එහි නවතම දත්තානුව පෙන්වා දෙන්නේ නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් වසරකට රෝගීන් 180 දෙනෙකු පමණ මිය යන බවයි. මෙරට කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතර පස්වන ස්ථානය ගනු ලබන්නේ ගැබ්ගෙල පිළිකාවයි. මෙම පිළිකාව පූර්ව පිළිකා අවධිය හඳුනා ගැනීම තුළින් වළක්වාගත හැකි පිළිකාවක් බවත්, මෙය මානව පැපිලෝමා වෛරස මගින් බෝවන රෝගයක් බවත් ජාතික පිළිකා මර්ධන වැඩසටහන සඳහන් කළා. ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අතිනවීන කොල්පොස්කොපී යන්ත්‍ර 12ක් මෙරට රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා මේ වසරේ දැනටමත් රෝහල් පද්ධතියට එක් කර තිබෙනවා. ලබන මාසයේ තවත් යන්ත්‍ර 6ක් ස්ථාපිත කිරීමට නියමිතයි. දැන් විදෙස් පොතක්. රුසියාව විසින් යුක්‍රේනයේ කියව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඉන් මියගොස් ඇති ගණන 4ක්. ළමුන් 3 දෙනෙකු ඇතුළු 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. කියව් නගරාධිපති විටාලි ක්ලිච්කෝ පැවසුවේ පාසල් ඇතුළු ගොඩනැගිලි රසකට හානි සිදුව ඇති බවයි.
1: Theater Top Story.

මගේ ආදරේ තරම කොච්චරක්ද? එක කියන්න නම් මේ සින්දු අහන්න ඕන. අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙසේජ් එකක් එවන්න කියලා ඔන්න මතක් කරන්න ඕන අයමත් සැරයක්. 0711982894 තමයි අපේ WhatsApp නම්බර් එක. මේ වෙලාවේ සේට අහගෙන කොහෙද ඉන්නේ? කොහේ හිටියත් කමක් නැහැ. මෙසේජ් එකක් එවලා තියන්න. අපි හැමවම හවස 4 වෙනකන් ලස්සන සින්දු ගොඩක්.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පෙබරවාරි මාසේ ඉන්ධන ආනයන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුමක් ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. එනිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන මම ඔබට සාධිත කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියේ 4.5%, සඵල පොලිසියේ 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
16: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අප වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

චංචල දැස්සේ මායා. ලස්සනයි නේද සින්දුව? සින්දුව අහන්න කලින් මට මැසේජස් එවපු ඔබව එකතු කරගන්න එපයි නේද? බලමු කවුද ඉන්නේ කියලා. සජිනි විශ්මිනි මැසේජ් එකක් එවලා තින මාතරේ ඉඳලා මේ වෙලාවේ 7:30 අහගෙන නිවාඩු පාඩුවේ ගෙදරට වෙලාලු ඉන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් සචිනි මේ ඇහෙන සින්දුවට. එතකොට අපිවත් එකතු කරගන්න කියලා ඔන්න දිග මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ගොඩක් කට්ටියගේ නම් මෙවලා තියෙනවා. ජීවිස් ෆරීඩා දීප්ති සිල්වා මෙන්න මේ කට්ටිය එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට. ඒ වගේම ඊජී අනුර පුස්සල්ලාවේ ඉඳලා මැසේජ් කරලා තියෙනවා. අනුර ඔයාටත් මේ සින්දුව.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩු මිල කාගීස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 245යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි පිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 156යි මෙම මිලක නන් පෙර දැනුම් දීම කිත්තරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගුවන්නේ 2026 මේ මාස 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
1: finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි
2: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
3: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: CDB run නැදෙන ඉස්තරම් තැනක්. run moment
4: ආලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
5: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක
4: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්ස තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
2: Theatre Crazy Vendesi Sikurada Hawasa Pahata
6: Powered by Bid to Win
4: Tatte මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා
7: දුවේක Facebook එකට දැම්මද
4: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
8: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
9: සීත Voice of Family.
10: register වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ගියසතිය ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
9: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට අරන් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
10: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආරීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
11: සියතර ක්‍රේසි වෙන්දේසි.
10: සිගරාද හවස පහට සියත අහන්න.
12: Powered by Bid to Win.
6: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
13: සැන්ඩි, ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
14: ඕ මම බයයි මකල.
13: බයයි නේද? මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
14: "හේ මොනවද කිව්වේ?"
13: "කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය
15: වෙනවා."
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
8: අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: වෙලා මහවස තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story
1: ඝාතනයකට අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට. ගාල්ල දඟදර ප්‍රදේශයේදී බෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊමල අනතුෂණ මර්ධන ප්‍රහාරකයක කේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එක්සකකරුවෙකු සතුව තිබී

0: සාකච්ඡා කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළා.
1: Theater Top Story.

තවත් ලස්සන සින්දුවක් ඇහෙනවා. තවත් අලුත් පෑයකට අපි ඇවිල්ලානේ. මේ ඉතින් මාෂිත් එක්ක ඉන්න අවසාන පෑය. හවස 4 වෙනකම් විතරයි මාෂි ඉන්නේ. ඒක දන්නවා නිතින් නේද? ඒ නිසා නේද මෙච්චර මැසේජස් ගොඩක් එව්වේ. මැසේජස් ටික මතක් කරන්න මේ සින්දුව අහන්න ඕන නිසා මම ඉක්මනට නම්බර් එක මතක් කරන්න. 0711982948 තමයි අපේ WhatsApp නම්බර් එක. අහගෙන ඉන්නවා කියලා ලස්සන පුංචි මැසේජ් එකක් එවලා තියන්න. හවස 4 වෙන්න කලින් මම දෙන්න ලස්සන සින්දුවක්.

0: ඇත්තේමිට තියන කාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
1: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 2 0712 3 27 77.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගල් එකෙන් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
4: එන්න එන්න මේ පැත්තේ ලංසුති යන්න.
5: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
4: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
6: ජුවලස්සිකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසයේ වැඩි.
5: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
6: RHA හෙස්තනත් KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
7: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
8: Powered by Bid to Win.
9: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ 9යි 10යි 0714යි 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
15: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
16: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: වෙතගෙනන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් 10කටත් යවන නිසයි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිත.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
13: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
14: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13-22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවලා කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා සින්දු සියත.
4: ගියත් සපයි දවලේ.
2: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිමුලාරේ චන්දාරේ
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්. ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්,
5: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය, ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000ක යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සෝ තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න.
1: සියත ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස 5ට.
6: Powered by Bid to Win.
0: Tatte, minno ay ay ay kiyana sindu viral vela.
7: Duwe ek Facebook ekata dammada?
0: Facebook itarak nevey. Man oy dennawa Seetha TV Voice of Family ekata register karanna.
8: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Seetha TV tulin obata labena lokuma chance ekak.
9: Seetha Voice of Family.
8: Register වෙන්න නම ගම විස්තර 0712800 ට WhatsApp කරන්න.
9: Seetha Satyandaya.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනිවි රන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
7: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
8: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
9: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
11: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
12: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
13: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
14: සියත ක්‍රේසි වෙන්දේසි.
13: සිකුරාදාවස පහට සියත අහන්න.
15: Powered by Bid to Win.
16: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
17: ඕ මම බයයි මකල.
16: බයයි නේද තමයි. මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
17: "හේ මොනවද කිව්වේ?"
16: "කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වෙන්න
18: ඕනේ."
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
19: අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
20: හවස 4 වෙනකම් විතරයි මාෂි ඉන්නේ කියලා දන්නව නේද? මාෂිට යන්න තියෙන්නේ හරියටම තව විනාඩි 5යි. දැන් වෙලාව ළඟ ළඟම එනවා. ඒ නිසා දැන් ඉතින් සමුගන්න වෙලාව ඇවිල්ලා තියෙන නිසා යන්න තමයි ලෑස්ති වෙන්නේ. යන්න කලින් කියන්න ඕන මේ වෙලාවේ මට මැසේජ් එකක් එවලා තියෙනවා පමුදි. පමුදිව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බණ්ඩාරවල ඉඳලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. Thank you පමුදි. එතකොට ධනෝජ් ඉන්නවා. Hi ධනෝජ්. ඔයාවත් එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට. එනං අලුත් සතියක් පටන් ගන්න ජීවිතේ. බලාපොරොත්තු වලින්න අලුත් සතියක් කියන්නේ ඇත්තටම ගොඩක් අපිට වටිනවා නේද? හරි එහෙනම් සතුටින් hina වෙලා පරිස්සමට ඉන්න මාවත් මතක තියාගන්න. මම ආශී.

0: වෙලාව හවස 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: निरता दिगट वसी वैडी वन लखनऊ දිවේනේ නිරතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කළ හැකි බව කලකුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරතදිග මෝසම දිවේන හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම ඊට හේතුව බවයි. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හට ගනු ඇති. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගල් සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තදවැසි ඇතිවිය හැකි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්බාර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු එකින් පසුව වැසි හෝ කිකුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කලකුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් ක්‍රීඩා පොතක්. ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං අතර තරගය මෙවර විට පැවැත්වෙනවා. ඒ කොළඹ තුරඟ තරඟ පිටියේදී තරඟයේ පළමු අර්ධය නිමාවන විට හොංකොං කණ්ඩායම ලකුණු 3.0ක් ලබා ඉදිරියෙන් සිටිනවා.
0: සියතා ටොප් ස්ටෝරී

කවුරුම හරි කෙනෙක් ජීවිතේ හුඟක් ළඟින් ඉඳලා එයා අපි නොහිතන වෙලාවක ඇත්තට ගියොත් ඔබට මොකද හිතෙන්නේ? හැමදේම ඉවරයි වගේ එකක් දැනෙනවද? හැමදේම එපා වුණා වගේ කියලා හිතෙනවද? එහෙම හිතන එක හරි සාමාන්‍යයි. හැබැයි දන්නවද, එක දෙයක් කෙනෙක් ඔයාට හේතුවක් කියලා හරි හේතුවක් නොකිය හරි ඔයාගෙන් ඈතට යනවනම් යන්න දෙන්න. ඔයාව වටින්නේ නැති තැන්වල වටිනාකමක් ඉල්ලන්න එපා. හැබැයි ඔයාව අපිව අපිට හොඟක් වටිනවා. අපිවත් ඔයාට හොඟක් වටිනවා. අපි දන්නවා ඒක. හවස 4 විනාඩි 11යි. ඉතින් මං ඉන්න ඔයත් එක්ක හවස 6 අමාර වෙනකන් ලස්සනම ලස්සන සින්දු ටිකක් එක්ක මේ වීකෙන්ඩ් ගත ලස්සන කරන්න. 0711982947ට WhatsApp message එකක් කෙව්වොත් මට පුළුවන් මුළු ලෝකෙටම හෙන්න ඔයා ගැන කියන්න. ඒවනා නේද මෙසේජ් එකක්? රයිට්. නිශාන් ඉන්නවා හවස 6 අමාර වෙනකන් ඔයාගේ ළඟින්ම.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න ඒක නිදෙන්න බෑ.
5: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777.
9: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: Siri Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam Fortune RBD Cooking Oil ඉතිරි රුපියල් 400යි. Byraha Chicken Sausages ඉතිරි රුපියල් 285යි. Nestle Malt Pouch ඉතිරි රුපියල් 210යි. Magic Vanilla and Chocolate Ice Cream ඉතිරි රුපියල් 250යි. Cargill's Food City
11: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000. NIBM The City University The Place to Be.
12: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
13: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාර්ෂි, විෂ්මි.
12: මට පාවයව
13: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
12: අන්නා කලින් කියන්නේ පැයි
14: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
15: සියත Hot and Spicy with සුදු කොච්චි.
12: අහන්න හවස දෙකට සතිය දවස් වල.
16: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
17: රුපියල් 150,000 වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
16: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳට බලන්න.
18: සොන්නමහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
17: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
18: RHA හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
14: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
19: Powered by Bid to Win.
20: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
21: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
22: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
21: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් හම්බෙනවා.
23: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
24: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
23: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
25: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: වෙතගෙනන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් 10කටත් යවන නිසයි ඒ ස්ටෑන්ඩර්ස් තියන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීස් ෆුඩ්ස් ඩිවෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 245යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි පිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 156යි මෙම මිලකනන් පෙර දැනුම් දීම කිතරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගුවන්නේ 2026 මේ මාස 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
1: finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් කලර් අප් තමයි
2: හාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
3: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000ක යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
2: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්ස තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න
4: සියතර් ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
5: Powered by Bid to Win.
2: Tatte, menno ayayay kiyala sindu viral vela.
6: Duweka Facebook ekata dammada?
2: Facebook itarak nevey. Man oy dennawa Sita TV Voice of Family ekata register karanna.
7: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak.
8: Sita Voice of Family.
9: Register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.

හවස 4:41 කොවින් දිවාපිය වහගෙන ඉන්නව නේද? මෙසේජ් එකක් කියවලා තිබුණා රත්මලාන ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා ලස්සන සින්දුවක් ඕනි කියලා. මෙන්න මේ සින්දුව කොවින්දි ඔන්න ඔයාට අපේ

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩී විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් කොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
9: සියත ක්‍රේසි වෙන්දේසි.
8: සිකුරාදා හවස 5ට සියත අහන්න.
10: Powered by Bid to Win.

0: සැන්ඩි ඔයා මේ සාමාන්‍යෙන් මේ කනත්තාල් ගාවෙන් යන්න නෑ නේද?
1: ඕ මම බයයි මකල.
0: බයයි නේද? මට දවසක් හොල්මන කම්බල කිව්වා.
1: හේ මොනවද කිව්වේ?
0: කනත්ත ගාවෙන් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වුණා.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: දැන් වෙලා වහවස් 5 විනාඩි 1යි. වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ප්‍රියතා ටොප් ස්ටෝරි
1: ප්‍රධාන ජලාශ 13ක් තවදුරටත් වන්දමයි. ප්‍රධාන ජලාශ 13ක් තවදුරටත් වන්දමමින් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජලාශවල ජලධාරිතාව මෙවන විට 69.5ක මට්ටමෙහි පවතින බවයි. කැලණිගඟ සහ අත්තනගොළ ඔයේ ජල මට්ටම් මෙවන විට සාමාන්‍ය මට්ටමට ආසන්න වෙමින් පවතිනවා. වරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ කළුකඟේ ජල මට්ටම කුඩාකඟ ප්‍රදේශයෙන් තවදුරටත් සුළුකඟ වතුර මට්ටමක පවතින බවයි. දිවයිනේ නිර්තතික ප්‍රදේශවල වැසිතත්වය වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කළ හැකි බව කළුකඟ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිර්තතික මෝසම දිවයින හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතිව ඊට හේතුව පවයි. දැන් ක්‍රීඩා පොතක්. ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං අතර අද පැවති තරගය ලකුණු 15-14ක් ලෙස හොංකොං කණ්ඩායම ජයග්‍රහණය කළා. තරගය පැවතුනේ කොළඹ තුරඟ තරඟ පිටියේදී. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30.
0: සියත ටොප් ස්ටෝරී.

0: දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
3: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
4: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
5: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසිය.
4: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳට බලන්න.
6: මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
5: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
6: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
7: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
8: Powered by Bid to Win.
9: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
10: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
11: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
15: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
16: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4 සියත

0: Weekend Zeta.
1: මේපයි හිත කැමතිම ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

හවස පහයි විනාඩි 25 යන්න මාත් එක්ක මොරටුව පැත්ත ගිහිල්ලා එන්න. මොරටුව අපේ සද්දට අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. මොරටුවේ අලුත් පාරේ නාලන්ද හොටෙල් එකේ අක්ක මංජුලා, පුතා නෙතූප, එතකොට වැඩ කරන කට්ටිය ඔක්කොම එක්ක සඳුන් මල්ලි අපි උඟක් ආදරෙන් එකතු කරගන්නවා. හැමදාම සද්දට ලොකු බෆල් එකක් එළියට දාලා අපිව අහනවා මොරටුව අලුත් පාරේ නාලන්ද හොටෙල් එකේ කට්ටිය හද අයිය නැද්ද සඳුන්? හා අක්ක දින්නේ කඩේ. රයිට්, කට්ටිය ඔක්කොම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සියතට තියෙන ආදරේ කොච්චරද කියලා අපි දන්නවනේ නේද? රයිට්. 0711982984ට ඔබටත් පුළුවන් වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න. එතකොට තව යාළුවෙක් ඉන්නවා නේද? අපි යනවා පුස්සැල්ලාව BF ජනපදයේ පැත්තට. හෙයින්න IG අනුර, ඔන්න අනුරවත් මේ සින්දුවට අපි එකතු කරගන්නවා.

0: ඔන්න සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: මේ දෙකක් දාගෙන ඉන්නද?
2: ඇයි කන් දෙක පුරවල කන්නද?
1: සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට.
2: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
3: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
1: නෑනේ අරේ වා
0: සින්දු සියත.
3: ගියක් සැපයි දවලේ.
1: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: textiles.
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්. ගානට අඩුවට රත්තරන් bracelet.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය. ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 unisex bracelet එකක්.
1: කැරට් 22 රත්තරන් bracelet එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්ස තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: Theater Crazy Vendesi. Sekurada House Pahata.
4: Powered by Bid to Win.
5: Tatte, menno oy ay ay ay kiyana sindu viral wela.
6: Duweka Facebook ekata dammada?
5: Facebook itarak nevey. Man oy dennawa Seetha TV Voice of Family ekata register karanna.
7: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Seetha TV tulin obata labena lokuma chance ekak.
8: Seetha Voice of Family.
9: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800 WhatsApp කරන්න.
10: 98.2 98.4

0: Rockwemo Siatata. හවස පහයි විනාඩි 51යි.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට අනුග්‍රහය.
3: සීඩි විරන් නැදෙන ස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732 NIBM, The City University, The Place to Be.
8: Aluminium mane.
9: Dansale fried rice ekai, hotel e fried rice ekai, quality wenas ne. Aluminium ut e wage tamai.
10: Aluminium ona taram, Alumex nam is taram.
11: Dora kul verena, mataka seppo.
12: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
11: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
13: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
11: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
7: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
14: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා එනම් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
15: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
1: Fiat Crazy Vendezi.
15: Sigurada hawasa pahata siyata hanna.
16: Powered by Bid to Win.
17: 98.2 98.4
18: Ad hamu vimta api. Ad sanasimu api.
15: We can see it now.

0: වෙලාව හවස 6:03.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.
3: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
4: මේ වසරේ චන්ද නැහැ.
5: කුණාටුව ආවා. ඒ නිසා අපට සිද්ධ වුණා රුපියල් බිලියන 500ක් දිත්ත වෙනුවෙන් කරන්න.
4: නිරත දිගට වැසි වැඩි වන ලකුණු. වසරකට මෙරටින් ගැබ් ගැල පිළිකා මරණ 180ක්. ඉරාන සාකච්ඡා සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම්ගෙන් ප්‍රකාශයක්.
3: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

හවස 6යි විනාඩි 7යි තව පැය භාගයයි තියෙන්නේ. මංගලිකා, ඔය මංගලිකා මනාලිකාද? පොඩි විහිළුවක් කළේ. රයිට්, මංගලිකා මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. දැඩි ගම නේද? රයිට්. දුව හුඟක් ආදරෙන් මතක් කරන්නලු. එයත් හුඟක් කලකට අපි වහගෙන ඉන්නවලු. හැබැයි ලංකාවෙන් නෙමෙයි ඉන්නේ කියලා තියෙනවා, සයිප්‍රස් වල. දුවගේ නම ගිහානි. රයිට්, ඔන්න අපි මතක් කරා. 0711982894 WhatsApp message එකක් එවන්න. හවස 6 මාට කලින්.

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.718 492 0.711 3727 සිරිවෝන් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 200යි ඩෙල්මා ප්‍රීමියම් තේ ඉතිරි රුපියල් 190යි ඕෂන් ස්ටාර් ජැක් මැකරල් ඉතිරි රුපියල් 151යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 220යි කාගිල්ස් ෆුඩ් සිටි ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින් ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM, The City University, The Place to Be
2: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න
3: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසියෙන්
2: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න
4: සොත්මහල් ජුවලස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි
3: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න
4: RG හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න
5: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට
6: Powered by Bid to Win
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
8: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
9: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
10: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

හවසහැයි විනාදි විසි පහයි යන්ද මාප්ත කලව්ව පැත්තර ගිහිල්ලෙන්. හලෝවේ නදී ඉන්නව මේ වෙලාවේ මාව අහගෙන. හලෝ නිශාන් කොහොමද කියලා මෙසේජ් එකක් කියවලා තියෙනවා. නදී නදී නදී නදී ගංගා තරුණේ. ඉතින් නදී කොහොමද කාලකට පස්සේ නේද? රයිට්. යන්න කලින් කියනවාද කියලා තියෙනවා. හාද කියලාත් අහලා තියෙනවා. නොකියලා ගිහින් කොහොමද නේද? රයිට් නදී ඔන්න ඔයාව මතක් කරා. එතකොට මේ කවුද මේ? අරුණි එයත් ඉන්නවා මාව අහගෙන. ලස්සන සින්දුවක් ඕනෙලු. රයිට් ඔන්න ඔය දෙන්නව එකතු කරගන්න. එහෙමනම් ඉතින් නිශාන්ට යන්න වෙලාව හරි. ආයෙත්ෙන් අපි මුණ ගැහෙන්නේ හෙට රෑ 7ට විශ්මිත් එක්ක ආදරේ කරන්න යනවා මං. ගෙන් එන්න සුබ රාත්‍රියක් මම නිශාන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නිරිත තිකට වැසි වැටි වන ලකොඩෝ. මේ වසරේ චන්ද නැහැ ටිල්වින් කියයි. අර්බුදයට සජිත්ගෙන් යෝජනා. වසරකට මෙරටින් ගැබ් කියල පිළිකා මරණ 180ක්. පාකිස්තානයේ දුම්රියක පිපිරීමකින් 24ක් මරුට.
0: දේශීය සියත. Local news on Seta.
1: දිවයිනේ නිර්තධික ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිර්තධික මෝසම දිවයින හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පැවතීම ඊට හේතුව බවයි. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනු ඇති. බස්නාහිර සහ සබරගමෝ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි. ඌව පළාතෙත්, මඩකලපෝ සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු එකෙන් පසුව වැසි හෝ කිකුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කැලණිගඟ සහ අත්තනගලුවේ ජලමට්ටම මෙවන විට සාමාන්‍ය මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්ය බණ්ඩාර සඳහන් කළේ කළුමගේ ජලමට්ටම කුඩාගඟ ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමක පවතින බවයි. ප්‍රධාන ජලාශ 13ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජලාශවල ජලධාරිතාව මෙවන විට 69.5ක මට්ටමෙහි පවතින බවයි. දින කිහිපක් පැවති අයහපත් කාලගුණය හමුවේ පුද්ගලයන් 28,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එම මධ්‍යස්ථානය ඊයේ පසුරුවේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ පවුල් 7,482කට අයත් පුද්ගලයන් 28,933 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවයි. නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධහානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 836ක්. සුරක්ෂිතතා මධ්‍යස්ථාන 491ක පුද්ගලයන් 1,731 දෙනෙකු රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 6ක් සඳහා නිකුත් කළ නායම් අනතුරංගවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. රුපියලට සාපේක්ෂව ඩොලරේ අගය ඉහළ යෑමෙන් මෙරට සාමාන්‍ය ජනජීවිතයට පැති කිහිපයකින් බලපෑම් එල්ලවී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පෙරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාලක රණතිලක සඳහන් කළේ මේ සඳහා මැදිකාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවිය යුතු බවයි.
2: මේ සඳහා සමහරු අදහස් කරනවා කෙටිකාලීන විසඳුම් තියනවාද කියන ප්‍රශ්නය. මේ සඳහා කෙටිකාලීන විසඳුම් අපට එකවරම සොයා ගැනීමේ හැකියාවක් නැහැ. කෙටිකාලීන විසඳුම් වලින් අපි අදහස් කරන්නේ යම් යම් ඩොලර් ඉල්ලුම සඳහා තියෙන දේ පාලනය කිරීම, කියන්නේ ආනයන පාලනය කිරීමේ කටයුතු. නමුත් එයත් නැවතත් වක්‍රව ජන ජීවිතයට ඉතාම ඍජුවට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා එවැනි කෙටි ක්‍රම සඳහා ගමන් නොකොට අපි මැදිකාලීන හා දිගුකාලීනව මේ සඳහා සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. ඊට අමතරව මෙය වළක්වා ගැනීම සඳහා අපට බාහිර ලැබෙන විවිධ වූ ලැබීම් මගින් අපට මේ తాවකාලිකව පාලනය කිරීමේ හැකියාවකුත් තියෙනවා. නමුත් එවැනි දේ මැදිහත් නොවි අපි වඩා යෝග්‍ය ක්‍රමය තමයි දිගුකාලීනව සියලුම කණ්ඩායම් රැස් කරගෙන දිගුකාලීන හා මැදිකාලීන විසඳුම් සඳහා ගමන් කිරීම. ඒක මම ආර්ථික විද්‍යාව පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලෙක් විදිහට මම යෝජනා කරන්නේ එවැනි කාරණා සඳහා අපි ගමන් කළ යුතුයි කියන ඉල්ලීම.
1: ඇමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 353.17ක් බවට පත්ව තිබෙනවා. එහි ගෙනුම් අනුපාතය රුපියල් 342.67ක්. නැවත වරක් බංකොලොත් වීමේ අවධානමක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජනබලවේග මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකට ක්‍රමෙන්.
3: 2027 මාර්ක මාසයේ IMF ගිවිසුම අවසන් වෙන සංචිතවල ඉලක්කය බිලියන 14.2ක් කිය යුතුයි. අද කියන්නේ 7යි 50ක් වත්තේ ඉලක්කය කරා අපිට යන්නට බැරි වෙලා තියෙනවා. ඇයි IMF එක කියන්නේ බිලියන 14ක් තියාගන්න ඕනේ කිය? ආනයන ආවරණය වෙන්නත් ඕන, අනිවාර්යෙන්ම විදේශ ණය ගෙවන්නත් ඕන. මෙන්න මේ කාරණාවත් ජනාධිපතිවරයා රටට කියන්නේ බැරි වෙලාවත් තෙල් මිල ඉහළ ගියොත් අපේ රටේ සංචිත ප්‍රමාණය ප්‍රමාණවත් නොවන තත්ත්වයකට එනවා. මතක තබා ගන්න 2022ත් එක්ක සංසන්දනය කරනකොට තෙල් මිල ඉහළ යනකොට නැවතත් වරක් බංකොලොත් වීමේ බොහොම දැඩි අවධානව නිර්මාණය. ඒ නිසා තමයි අපි කියන්නේ අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න.
1: රුපියල රක ගැනීම සඳහා ආණ්ඩුව පියවරගෙන ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
4: ආර්ථිකයක් කළමනාකරණය කිරීම කියලා කියන්නේ එකවර තියෙන තත්ත්වයන් වලට උත්තර හොයන්න ගියපුවාම ආර්ථිකය අන්බැලන්ස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා විපක්ෂයේ මේ සල්ලි අච්චු ගහනවා කියලා කියන කතා හරේ වෙන වෙන මොනා හරි කියනවා අපිට තියෙන විපක්ෂයේ කාර්යභාරය විපක්ෂයේ දැන් අහෝසි කරගෙන තියෙනවා. ඒ නිසා මේ අර්බුදය තුළ ලෝකේ රටවල් කොහොමද මූණ දෙන්නේ? ඒ රටවල් මූණ දෙනවා හා සාපේක්ෂව ඊටත් වඩා හොඳින් අපේ රට කළමනාකරණය කරන ඉස්සරහට යන්න ආණ්ඩුවක් ලෙස අපි ඒකට මැදිහත් වෙලා මූණ දීලා කටයුතු කරලා තියෙනවා.
1: මේ පිවිතුරු හෙළවරුමේ නායක උදයගම්මන් පිළ
5: ආර්ථික විද්‍යාවේ හෝඩිය කිව්වා එක් දන්නවා විනිමය අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීම මහා බැංකුවක ප්‍රධානතම කාර්යයක්. මොකද ඒ ස්ථාවරත්වයේ නැති වුණු ගමන් ආර්ථිකය කඩාවැටෙනවා. විනිමය අනුපාතිකය පිරිහෙන්න උද්ධමනය වැඩි වෙනවා, විදේශ විනිමය සංචිත අඩු වෙනවා.
1: සර්වපාක්ෂික සමුලුවක් වහා කැඳවන්නයි සමගි ජනබලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
6: ඔය ආණ්ඩුව ඇතුළේ ඉන්න 159 බෙදෙන්න බෑ. ඔය එක කණ්ඩායමක් නේ. ඒගොල්ලෝ මේ වෙන්වෙන් වශයෙන් අරගෙන ඉල්ලාස් දන්නෝ ඉල්ලාස් වෙන ලියුම් බාර දීලා තියෙනවා යම් කණ්ඩායමක්. ඒ ඉල්ලාස් වුණාම ඒ පක්ෂෙම්ම පත් කරයි. රටේ නීති ඒකනේ. විපක්ෂයේ සහය ආණ්ඩුවට නෙමෙයි. ප්‍රශ්නය සර්වපාක්ෂික සමුලුවක් සඳහා විපක්ෂය එකඟයි. ඒක තමයි මාතෘකාව වෙන්න ඕනේ. ඒක තමයි සේප්‍රින්ස් මැතුමා දුරකථනයෙන් කතා කරලා ජනාධිපතිතුමාට කිව්වේ. පක්ෂනේ මේ රට ගැන හිතලා අපිට තියෙන ශක්තිය, අපිට තියෙන දැනුම, අප සමග ඉන්න පාර්ලිමේන්තුවෙන් එළිය ඉන්න කණ්ඩායමවල තියෙන විශේෂඥතාවයන් අධ්‍යක්ෂින් පළපුරුදු දෙන්න අපි සූදානම්. රට වෙනුවෙන් අපේ පක්ෂය කිසිකනේ මොනම හේතුව නිසාවක්වත් මේ ආණ්ඩුව තනතුරු ගන්නේ නැහැ කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. රටේ නායකයෙක් එක්ක සාකච්ඡා නොකර කාත්‍යක සාකච්ඡා ගන්න.
1: පළත් සභා ඡන්දය මේ වසරේ නොපැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළා.
7: රයින් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කිව්වා පළාත් පාලන ඡන්දේ තියන්නේ නැත්තේ පළාත් පාලන ඡන්දේ තියන සල්ලි නැහැ කියලා. සල්ලි නැතුව ඡන්ද කල් දාපු රටක තමයි අපි බලය අරගෙන අපි ආර්ථිකය ශක්තිමත් කරලා තියෙනවා. අපි පහුගිය අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කරා ඡන්ද තියන්න අරමුණු කරගෙන. නමුත් එහෙම තියෙනකොට තමයි ඔබ කවුරුත් දන්න අපිට දිත්තා කුණාටු ආවා. ඒ නිසා අපට සිද්ධ වුණා රුපියල් බිලියන 500ක් යන කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් වෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්නට පු සල්ලි. ඒ නිසා අපට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ නැහැ. ඒතර අපි කවුරුත් දන්නවා නීතිය සම්බන්ධ ප්‍රශ්නක් කොතලා දිනුනේ පළාත් සභා ඡන්දේ කල්යන්නේ රයින් වික්‍රමසිංහලගේ කාලේ පළාත් සභා තැබීම සඳහා තිබිච්ච නීතිමය ක්‍රියාමාර්ග අවුල් වෙච්ච නිසා.
1: ගොවීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් මහාවාරි ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා. එහි සභාපති පුංචිරාල රත්නායක මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
8: රුපියල් 195ට නාඩු බැහැලා. හැබැයි 105ට මේ ගන්න වී හාල් කීයද දෙන්නේ? තාම වෙළඳ පොලේ තියෙන නාඩු රුපියල් 230යි සම්බත් 240යි. පාරිභෝගිකය රකින්නවා නම් අඩුම වශයෙන් මේක පාරිභෝගිකයට යන්න ඕනනේ. හැබැයි පාරිභෝගිකයටත් නැහැ, ගොයියටත් නැහැ. ඔබතුමාලා මොනාකාර කරත් ගොයියා ගොවිතැනෙන් තව කන්නක් දෙකක් යනකොට ඉවත් වෙයි. මේ වෙනකොට දැඩි පීඩනයක ගොයියා ඉන්නේ. මේ පීඩනය ගොඩාක් දුරට එළියට ඇවිල්ලා තියෙන්නේ. ලබන මාසේ විතර වෙනකොට අපිට විසඳ ගන්න වෙනවා මේක මහපාරේ
1: සහල් ආනයනය කිරීම හේතුවෙන් මෙරට සහල් අලවිය 40%කින් පහත ගොස් ඇති බව මරතගහමුල සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති බීකේ රංජිත් පැවසුවේ සහල් මෝල් හිමියන් විසින් වී මිලදී කිරීමද අත්හිටවා ඇති බවයි.
9: අද මේනකොට වී මිලත් වී අලවි කරගන්න බැරි මට්ටමට ගොවියන්ට සීතව රැස් කරපුවා. අන්ඩයට අවසාර පත්‍ර දෙනවා වී මෝල් හිමියන් ගන්නේ නැහැ. ඒකට ප්‍රධාන වෙලා සාධකලා තියෙන්නේ පිටරකින් අනන්‍ය කරන සහල් වෙළඳපොලේ තියෙන නිසා සහල් අලවිය සැලකුතු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා නාඩු සහ සුදු ගැකුළු රතු ගැකුළු වර්ග වල මිල අඩු වීමක් තමයි තියෙන්නේ.
1: පාරිභෝගික අයිතින් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පැවසුවේ රටතල පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලක්ම පාලනයෙන් තොර බවයි.
10: ආණ්ඩුවට කියනවා ඩොලරයක වැඩි වෙන එක ආර්ථික ප්‍රශ්නයක්, ඒක රටේ ප්‍රශ්නයක්, ඒක මහබැංකුව විසින් පාලනය කරන්න ඕන දෙයක්, මේ රටේ පාරිභෝගිකයන් පාලනය කරන්න බැරි දෙයක්. හැබැයි මේ අවස්ථාවේදී ඩොලරේ මිල වැඩිවීම නිසා කළුකඩකාරයන් තමන්ගේ මිලවල් වැඩි කරන්න අලෙවි කරන්න හදනවා නම් ඒකට වැටබඳින්න පාරිභෝගික කටයුතු අධිකාරිය ඒ බලතල ටික ලබලා දෙයි.
1: රතු නාඩු සහ සුදු නාඩු මාස 3ක අතිරික්තයක් රට තුළ පවතින බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ.
4: අද අපිට හාල් ගෙන්නන්න සිද්ධ වෙන කිසිවක් නිසා නෙමෙයි කිරි සම්බර රුපියල් 380 වල 300 අතර විකුණනවා. ඒ නිසා අපි නිශ්චිතව කියනවා මේ මොහොතේ ආනායනික කිරි පොන්නි සහ GR 11 කියන සහල් වලට පාලන මිලක් දාලා තියෙනවා. GR 11 240යි කිරි පොන්නි 255යි. ඊට වඩා වැඩියට විකුණනවා නම් ඒ ආයතන විරුද්ධවත් නීති අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපිට ඕනේ කිරි සම්බා මාෆියාවක් හදන යාට උත්තරයක් දෙන්න තමයි අපි ආනායනය කරේ. එහෙම නැතු අනිත් සහල් ආනායනය කරලා නැහැ.
1: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාචාතුව ගොවි ජනපදය ලොකුලුණු බීජ නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවරගෙන තිබෙනවා. එහි සමාරම්භක උත්සවය හෙට පැවැත්වෙන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අංශයේ අධ්‍යක්ෂ පී. සිසිර කුමාර පැවසුවේ.
11: මේ සඳහා මම හිතනවා ගොවි මහත්තුරු සහභාගී වෙන්න කියලා ඉල්ලා හිටිනවා මේ වැඩසටහන සඳහා. මේ වැඩසටහන මගින් අපේ ජාතික නිෂ්පාදනයට මෙට්‍රික් ටොන් 172කට ආසන්න ප්‍රමාණයක් බීලුණු නිෂ්පාදනයට දායක වෙන්නත්, ඒත් එක්කම ජාතික නිෂ්පාදනයට සත්‍ය බීජ නිෂ්පාදනය කිලෝග්‍රෑම් 450කට අධික ප්‍රමාණයක් රටට දායාද කරන්නත් මේ ව්‍යාපෘතිය ඉවහල් වෙනවා.
1: ගල්ල දංගෙදර ප්‍රදේශයේදී වෙඩිතවා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙනෙකු අතරඟුවට ගෙන තිබෙනවා. ඒ වළාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 260ක්ද පොලිස් පහරයට කෙරුණා. සැකකරුවන් අවුරුදු 24 සහ 38 යන වයස්වල පසුවන ගිරන්දුර කෝට්ටේ සහ මහව ප්‍රදේශවල පදිංචිකරුවන්. ගාල දංගෙදර ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය 12 වනදායි. වසරකට මෙරටින් ගැබ්ගෙල පිළිකා රෝගීන් 1200 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසනවා. එහි නවතම දත්ත අනුව පෙන්වා දෙන්නේ නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් වසරකට රෝගීන් 180 දෙනෙකු පමණ මිය යන බවයි. මෙරට කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතර පස්වන ස්ථානය ගනු ලබන්නේ ගැබ්ගෙල පිළිකාවයි. මෙම පිළිකාව පූර්ව පිළිකා අවධිය හඳුනා ගැනීම තුළින් වළක්වා ගත හැකි පිළිකාවක් බව පිළිකා මර්ධන වැඩසටහන සඳහන් කළා. ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අතිනවීන කොල්පොස්කොපි යන්ත්‍ර 12ක් මෙරට රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා මේ වසරේ දැනටමත් රෝහල් පද්ධතියට කර තිබෙනවා. ලබන මාසයේ තවත් යන්ත්‍ර 6ක් ස්ථාපිත කිරීමට නියමිතයි. මෙම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් වන අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 72කට අධිකයි. පාකිස්තානයේ ක්වේටාහි දුම්රියක අද සිදු වූ බෝම්බ පිපිරීමකින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලබා ඇති ගණන 70කට අධිකයි. පිපිරීම සිදු ඇත්තේ හමුදා නිලධාරීන් ප්‍රවාහනය කරමින් සිටි දුම්රියකයි. ප්‍රහාරයේ වගකීම බලුකිස්තාන විමුක්ති හමුදා විසින් භාරගෙන තිබෙනවා. රුසියාව විසින් යුක්රේනයේ කියව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඉන් මියගොස් ඇති ගණන 4ක්. ළමුන් 3 දෙනෙකු ඇතුළු 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. කියව් නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ පැවසුවේ පාසල් ඇතුළු ගොඩනැගිලි රැසකට හානි සිදු ඇති බවයි. රුසියාවේ ශිෂ්‍ය නිවාසකාගාරයකට යුක්රේනය විසින් එල්ල කළ ප්‍රහාරයකින් 18 දෙනෙකු මිය ගිය පසුගිය 22 වනදායි. ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් එදිනම ප්‍රකාශ කර තිබුණා. ඉරාන සාකච්ඡා සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ඇමරිකානු රාජ්‍යලේකම් මාකෝ රුබියෝ පවසනවා. ඔහු සඳහන් කළේ තවමත් කළ යුතු කාර්යන් ඉතිරිව පවතින බවයි. ඉරානය සමග ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළා. මේ අතර ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ලෙබනනය නිවේදනය කළේ දකුණු ලෙබනනයේ ජනතාව ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් බිහිතයට පත්ව ඇති බවයි. මෙම ප්‍රහාර එල්ලවන්නේ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින 45ක සටන් විරාමයක් ක්‍රියාත්මකව තිබියදී. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් කළ බව ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදියා අදහස් දක්වමින්.
12: ප්‍රමෝද මහත්තයටම අපි කතා කරා, මම පෞද්ගලිකවත් ප්‍රමෝද මහත්තයට කතා කරා. අපි එතුමාට ගැටලුවක් තියෙනවා නම් අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. මම හිතන්නේ එහෙම විශාල ගැටලුවක් ඇති වෙන්න විදියක් නැහැ. ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි එකට අවශ්‍ය නම් තේරීම් කමිටුව වෙනස් කරන්න අපි ඒක කරන්න ඕනේ. ඒක මට බලපෑම් කරන්න බෑ. මෙයා තියාගන්න, මෙයා එපා, මෙයා ගන්න කියලා. ඒක ඒගොල්ලගේ වැඩේ.
1: ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අනුමැතිය ලබා දී තිබෙනවා. සමාජිකින් පස් දෙනෙකුගෙන් සමන්විත නව තේරීම් කමිටුවේ සභාපති ධුරය එහිමිවැත්තේ කපිල විජය ගුණවර්ධනටයි. අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනි සද සිල්වා එහි සෙසු සමාජිකයින්. මේ අතර ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං අතර අද පැවති තරගය ලකුණු 15-14 ලෙස හොංකොං කණ්ඩායම ජයග්‍රහණය කළා. තරගය පැවතුනේ කොළඹ තුරංග තරඟ පිටියේදී. යලි සිරස්තල නිරිත දිගට වැසි වැඩිවන ලකුණු. මේ වසරේ චන්ද නැහැ ටිල්වින් කියයි. අර්බුදයට සජිත්ගෙන් යෝජනා. වසරකට මෙරටින් ගැබ් කෙල පිළිකා මරණ 180ක්. පාකිස්තානයේ දුම්රියක පිපිරීමකින් 24ක් මරට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැස්සන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
13: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: තමන්ගේ පවුල බිස්නස් හැමදේම ලස්සනට බැලන්ස් කරගෙන ඉන්න රට් කියන බිස්නස්මන්ගේ ලයිෆ් එක තමන්ගේ ඉස්කෝලේ කාලේ හොස්ටල් එකේ හිටපු යාළුවෙකින්ද සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා.
2: එතනින් එහාට මොනවද වෙන්නේ කියලා අපිට බලන්න පුළුවන් වෙන්නේ ජෝන් සීනා මේන් කැරක්ටර් එක කරන ලිටල් බ්‍රදර් මූවි එකෙන්.
3: Oh my god. Our brother was in a car accident.
1: Netflix කියන්නේ මේ මාසේ ෆිල්ම් එක රිලීස් කරනවා කියලා. ජෝන් සීනා එක්ක කොමඩි කින් කෙනෙක් වුණු එරික් ඇන්ඩ්‍රේ ෆිල්ම් එකේ සබ් මේන් කැරක්ටර් එකක් කරනවා.
3: I barely remember. Brother? Is that you?
2: ට්‍රේලර්ක බලපු ගොඩක් ෆෑන්ස්ලා කියලා තිබ්බේ ජෝන් සීනා මේ වගේ කොමඩි මූවිස් වලට හරියටම මැච් වෙනවා කියලා.
1: එහෙනම් ලෑස්ති වෙන්න. ජෝන් සීනාගේ අපි හිතන්නේවත් නැති වයිබ් එකක ලිටල් බ්‍රදර් මූවි එක බලන්න.
3: It's not on any
0: Talk of the Town.

0: රැහත වෙන්න තවත් විනාඩි 7යි. රොක් වෙමු සියතට. ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
1: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට ගියසතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
2: මේ වගේ ලක්ෂ ගණන්වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි.
2: සිකුරාද හවස 5ට සියත අහන්න.
4: Powered by Bid to Win.
5: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
6: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
0: මතකද AST හා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සැන්ඩි, ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
3: ඕ මම බයයි මකලා.
2: බයයි මේක තමයි මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
3: හේයි මොනවද කිව්වේ?
2: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දට ඔයා බය වෙනවා.
4: ආඩන්. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
5: අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
7: තාත්තේ, මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
8: දුවේක Facebook එකට දැම්මද?
7: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
9: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
8: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
9: රෙජිස්ටර් වෙන්න නම, ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
10: අනුවටයි දශම හතරෙන් කළුතරට.

0: රෑ 7:03 වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2800යි.

0: sehr dada. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ
2: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් ගන්න තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: දලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
7: sorry.com ඒ වටිනාකමක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: තායිලන්තයේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
13: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: CD විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
16: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 245යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි පිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 156යි මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 මේ මාස 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
17: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
18: සෙන්ඩි, ආස්චෝර්විය, මාර්ෂි, විෂ්මි.
17: මට පාවයව.
18: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලායි සුදු කොච්චියෝ.
17: අන්නා කලින් කියන්නේ පැයි.
19: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
20: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
17: අහන්න හවස දෙකට සතිය දවස් වල
21: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න
22: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසිය.
21: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
23: සොත්මහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
22: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
23: RG හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947 ට SMS කරන්න.
19: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස පහට.
24: Powered by Bid to Win.
25: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
26: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
27: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනී ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
26: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
28: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
29: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය
1: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19
2: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: We can see a tear.

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානය ඔකිනාවල කියනන්නේ වයිසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Rest in
1: වගේ આવත් ඉතින් එක ඉවරයි.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7F

0: අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමනේ.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. Hutch හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්
5: අලුත් වෙලා
4: පහසු වෙලා
6: තෑගි වැඩි වෙලා
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
8: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ
9: කැන්ඩස් මේරිම සතුටයි ජීවිතේ
10: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIPM, the city university, the place to be.
4: මේ දෙකක් දාගෙන එන්නද?
5: ඇයි කන් දෙක පුරවලා කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
5: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
6: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
4: නෑනේ අරේ වා සින්දු සියතයා
6: ගියත් සැපයි දවලේ
4: එකම ආටිස්ට්ගේ සින්දු

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සල්ලි වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්. ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
3: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක.
2: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: Theater Crazy Vendesi. Sikurada House Pahata.
5: Powered by Bid to Win.
6: Tatte, menno oy ay ay ay kiyana sindu viral wela.
7: Duwe ek Facebook ekata dannada?
6: Facebook itarak nevey. Man oy dennawa Sita TV Voice of Family ekata register karanna.
8: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak.
9: Sita Voice of Family.
10: Register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp

0: රෑටට තවයි නරින්න බෑ.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට

0: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: දොරගුළු වැරෙන මතක සේප්පෝ.
4: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
5: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිසි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
9: Fiesta Crazy Vendezi.
8: Sigurada hawasa pahata siyata hanna.
10: Powered by Bid to Win.
11: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැනේ?
12: ඕ මම බයයි මකලා.
11: බයයි මේක තමයි මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
12: හේයි මොනවද කිව්වේ?
11: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දට ඔයා බය වෙනවා.
13: ආඩන්. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
14: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: නිලවරයාටයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2800යි.

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7. මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
3: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
4: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසිය.
3: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
5: සොත්මහල් ජුවලස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
4: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
5: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
6: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
7: Powered by Bid to Win.
8: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
14: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
15: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දෙව

0: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැණුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන කාණිට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
2: සියතර් ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
3: Powered by Bid to Win.
4: Tati, minnu ayayay kiru sindu viral vela.
5: Duweka Facebook ekata dammada?
4: Facebook itarak nevey. Mang oy dennawa Sita TV Voice of Family ekata register karanna.
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak.
7: Sita Voice of Family.
8: Register වෙන්න නම ගම විස්තර 0712 800 800 WhatsApp කරන්න.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයිදන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් බුක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ බුක් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම අතර වයිස්ට ආරම්භ දෙන්නේ කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි අතර මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂින් දෙවියන් බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
9: සියත ක්‍රේසි වෙන්දේසි.
8: සිකුරාද හවස 5ට සියත අහන්න.
10: Powered by bid to win.
11: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැනේ.
12: ඕ මම බයයි මකලා.
11: බයයි නේද තමයි. මට දවසක් හොල්මන කම්බෙලා කිව්වා.
12: "හේ මොනවද කිව්වේ?"
11: "කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය
13: වෙනවා."
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
14: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
15: We

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: වෙලාව රැනවයයි විනාඩි පහ. රොක්වෙමු සියතට.
1: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකන්න ලස්සනම ගෑනු ළමය කවුද?
2: සැන්ඩි, ආශ්චෝර්වයෝ, මාර්ෂි, විශ්මි.
1: මට පෝයාව
2: මං මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා කලින් කියන්න එපැයි.
3: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
4: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න හවස දෙකට සතිය දවස් වල. හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0718 492 492 0711 327 777.
6: රුපියල් 150,000 වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්
7: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
8: ජුවලස්සිකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
6: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
8: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට.
9: Powered by Bid to Win.
10: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
11: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි, අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
14: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
16: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිව

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් තින් එක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථාවකරි ලෝකට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
9: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
10: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න.
5: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
6: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
5: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
7: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
8: Powered by Bid to Win.
9: Tati, minnu ayayay kiru sindu viral vela.
10: Duweka Facebook ekata dammada?
9: Facebook itarak nevey. Man oy dennawa Seetha TV Voice of Family ekata register karanna.
11: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Seetha TV tulin obata labena lokuma chance ekak.
12: Seetha Voice of Family.
13: Register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
14: 98.2 98.4

0: දැන් වෙලාවර 9:49. රොක්වෙමු සියතට.
1: අතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: උදේ 7:50ට.

0: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
2: මතකද ඒ ඇස් තියා බලාගෙන

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සති ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහබාගේ කසුන් රොද්‍රිගෝ.
3: මම කාලයක් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉති ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම බුක් කරන්න ගත්තේ. අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
4: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
5: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
4: සිකුරාදාවස පහට සියතහන්න.
6: Powered by Bid to Win.
7: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
8: ඕ මම බයයි මංකල.
7: බයයි නේද තමයි මට දවසක් හොල්මන කම්බෙලා කිව්වා.
8: හේයි මොනවද කිව්වේ?
7: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වුණා.
9: ආඩන්. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
10: අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: රාත්‍රි 10යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: නවරාත්‍රයේ 11යි. වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: තායිලන්ත යන සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-7777.
2: කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාර්ෂි, විෂ්මි. මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
2: අන්නා, කලින් කියන්නේ ෆේ.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක. සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
2: අන්න, හවස දෙකට සතිය දවස්වල.
6: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
7: රුපියල් 150,000 වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
6: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
8: සොත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
7: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
8: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
5: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
9: Powered by Bid to Win.
5: දශමහතරෙන් හම්බන් තොටට සීයත.

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා
3: සින්දු සියත.
2: යක්ෂ පයිදවලේ
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්

0: styles.
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්. ගානට අඩුවට රත්තරන් bracelet.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය. ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් bracelet එකක්.
1: කැරට් 22 රත්තරන් bracelet එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: Theater Crazy Vendesi. Sikurada Havas Pahata.
4: Powered by Bid to Win.
5: Tatte, මෙන්න ඔය අයියා කියන සින්දුව viral වෙලා.
6: දුවේක Facebook එකට දැම්මද?
5: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: සීත Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.

0: රාත්‍රී 11 විනාඩි 52. රොක් වෙමෝ සියතට. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට.

0: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
2: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
3: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
4: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RVG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
5: Fiat Crazy Vendezi.
4: සිකුරාදා හවස 5ට සියතහන්න.
6: Powered by Bid to Win.

සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරනසේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලේ

சதகம் சேர்த்த රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා වාග්යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරුසනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උ

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Money. දැස්සන පහයි විනාඩි 25 වෙලාව. Good morning Marshi.
1: Good morning Ravishka.
0: ඔනලු දවසක් පටන් ගන්න තියෙන්නේ. දැන් මේ මාසයේ අවසාන හරියට ඇවිල්ලා තියෙන්නේ. වෙසක් සතියත් පටන් අරගෙන තමයි තියෙන්නේ. ලස්සන වැඩ ටිකකුත් තියෙනවා. දැන් එළියට බැස්සම ටිකක් අමුතු පරිසරයක් තමයි තියෙන්නේ එළියේ. ඔන අද එළියට බහින කෙනෙකුට ටිකක් වෙනස් විදිහට බලා ගන්න පුළුවන්. මොකද ඊයේ තමයි වෙසක් සතිය පටන් ගත්තේ. මේකත් එක්ක අද තමයි සැරසිලි කරලා තියෙන්නේ. ගොඩක් පාරවල් වල, ගොඩක් ස්ථානවල දැන් ඔන දන්සල් වලට යන බෝඩ් එහෙම ගහලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඕවා නෝට් කරලා පොඩ මතකේ තියාගන්න නේද?
1: ඔව්, ඒ වගේම කාලගුණය ගැනත් පොඩ්ඩක් අවධානය දෙන්න ඕන රවිෂ්ක නේද? කාලගුණයත් වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඉතින් මොන දේ වෙනස් වුණත් අපි වෙනස් වෙලා නැහැ. අපි පොකට් මනි අරගෙන අදත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් නංගිල මල්ලිලාට කියන්න ඕන අපිට මැසේජ් එකක් එවන්න කියලා නේද රවිෂ්ක?
0: අනිවාර්යෙන්ම 0714-151-151ට තමයි මැසේජ් එකක් එවන්න තියෙන්නේ. WhatsApp මැසේජ් එකක් තමයි එවන්න ඕන. නමයි ගමයි විතරක් එව්වත් ඇති අපි ලෑස්ති විස්තර ටික මේ පැත්තෙන් ගෙනියට ගන්න. ඔය අම්මා කෙනෙක් උන බබාට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් කෑම දාන ගමන් වෙන්න පුළුවන්, කෑම හදන ගමන් වෙන්න පුළුවන්, ඇඳුම් ගන්න කරන ගමන් හරි කොහොම හරි කමක් නැහැ. අම්ම කෙනෙක් වුණත් වඩාත් පුළුවන්කම තියෙනවා. මමිස් පොකට් මනි අපි සෙග්මන්ට් එකට එකතු වෙන්න මේ දාන මැසේජ් එකක් 0714-151-151ට එනං මේ සින්දු අහන ගමන් අපි ලෑස්ති අද දවසේ පළවෙනි තරඟ කරුවත් එක්ක කතා කරන්න. මම රවිෂ්ක.
1: අම්මාශී.